දෙමෙති ඇසවී කීරිත් කුරවානුගේ සූරත් සබ සාලිස් හවන ආයතුන් ෆෂයගෙන් ඉසූර නිම්මා සූරත් ෆාතිර ෆෂයගෙන් ඉසූරතුගේ සබ්බිස් වන ආයතුගේ නියලා.

බොඩුකුරෙව්වි රස්කලාකු ඉස්වෙදිය මිසාලකා නුල උඩුතකායි බින්තන් හෙද්දෙවි රස්කලාකු නොෆන්න කන්තකායි ෆෙන්න කන්තත් දෙනවඩිගෙන්වා රස්කලාකු ඉබරස්කලාන්ගේ අලුතකුන්ගේ මෙදුග එවරෙන් ಖಿಲಾಫ್ ವೆಗೆನ್ ಉಲುನು ಕಂತೋಗೆ ಮಚ್ಚ ನಿಯಾ ಕುರಬ್ಬಾನಿ ಇಬರಸ್ಕಲಾಂಗೇ.

බිමගාවාහා තකිචායි එයා එකු එයා එෆ්ෆද තකෙති ලිබුණුකම්ගාවී නම ඔයාම දුහගේ ගදෆද අසාාවුම් මුතිවුමටක එයිම් ෆිදිය දිනීහ අදි එවරෙන් හීවෙසනුකුරා කන්ත එදුවහුන් අබ්බෝහුගේ හදරතුන් එවරෙන්න්න ෆාලුවානෙතේ.

නුවත එමීහකං අජාබු ෆෙනිගෙන් අන්න හිඳු මෙලාය අදි එහරු දුනිය රුජුවවුමෙ ලිබේන නමයේ බුණන් ජෙහිදානතියේ ෆහෙ ඒරුම් තිමං අලාවාහොෂී එහසාන් තෙරින්ගේ තෙරෙන්නේ.

හම කශවරුම් තිමන් රස්කලාන්ගේ ආයත්ත කළේග ගාතන් අයි සහෙ කලේ එ ආයත්ත දෝකුරීමොයි අධි බොඩාවගතීමුවයි අධි කලේවී කාෆිරුන්ගේ තෙරෙන්නේ.

යායකු සලාමෙ කුරබා හුටි එවරෙන්නකං එවවෙස් හලා නුබෑකමෙන් නුජහේනේ අදි හිතාම කුරාණේ බයගම්ගාවිස් එවරෙන් නුවේ.

එච්චෙන් හද්දවා රස්කලාන්ගේ අධි එකලාන්ගේ කොම්මෙ කමෙක්ගේ මච්ච බල්ලවා වඩිගෙන්වා රක්කාතෙරි කුරබ්වා රස්කලාන්ගේ.

0: mikahala dima dimalung argona hiwani e fusatang kudinang hulwale bija hama gamu singe to hama mi ene bara benu nuwani mez kari go mi harti bege mate ke kora enum denu mani hama active kong eki eki dima dimalung hama mi ene eki eki rong rong go hama kurienda photographers e beti binge to kakka kudinge beti bi hama helima mikahala fusatang hulwala varaka kudin harudana wan eki na kasata ke daswan aam dirium ge kantata daswenda aila ge zimma kine kanaga nge nge to hama anika ya kuga Sasha Harjana Kamatiga Belhe to Nivisvaramun Kamin to Musadbala Sasha, Raka Tirkong, Raka Kurum, Nikas and the Tesla, Harbana Bumataka, Zuanuna Varamuhim Kanta, and have a long move with the Mihun Navisi, the rest of Zuan Kudin Hama. They come in the Irumibaga Tekala, Rangal Vazifa, Ginafaharan Harula, and Nure, not Amina Samaki, Kedufa, me and Nure, and Namavisam Baramasaka Kure Hamazwan Kudin. I want to have a Pene Hama and get to a cake, me decoration, wedding planners, get any of Dina Zuan Kudin Hamole, yet Henry Algunda, Kabul Kureveni Hama, we have a Gina for Sutan, you could in Hulwa, Levuni, my Kudin Hama, me Hazanaka, you could in Amina Samaki, Kedoma.
1: Emma Algon Danavani, Emma Protavanus, Ekudina, Lapatun Sulem Paragin, Islam Dir Agida, Ekudina Dasko Dere, Demnati Parlo Fastomad, Parlo Fastomad, Vagutu, Vagutan, Adako, Dasima, Algonman, and Mivagotaki, Kome, Kamegadus, Vazifagunus, a Vagotaki, a Varam, Mohimo Takavati, Amagamas, Algon Vazifagol Nurga, Balang Raso Kolevia, Hama, Gadi Nudhi Gagar, Hama, Parliament to Kurin Hama. Abadu is. Emma Vazipa Kiva Sama, a Bulai Hama, ඉමාමියෝනි වසීපාකේ තිමන්දිය කොම්මේරකම් කමලා නෝ ඒ ඒ රංගල ගොතල් නෝ මෙවස් වර ජිම්මාදාර කමයි කොල ජේකම අලගොන වෙන උලගුනි එන්නේ බොරු ජිම්මාදාර වසීපාක අලගොන වෙන උලගුනි එහෙම ඒ අලගොන මගේ හේලුන් තරක අලගොන හම ලීපා හොරි අගේ දාගේ බලකස් නෝ නම් මම දෙන්නේ මනේ එහෙම එන්න ප්‍රතිවාන සම මාදකම ස්ථාන්තෙන් මතීක තිලේරු ගන්න ප්‍රතිවාන එක්කින පාරල පස්ත බාද වගතුම් වගතන් අදාක් කරන් දස්කොත් දිනුම එකේක කන්තක්කක හම හොරලේ කොම්මේ කමෙක් ගාවෙ ජිම්මාදරු කම එකීක වගතු පස් දුක කුරම් මසෙක කුරම මෙහෙයා කලෙන්ද සම තලවස් කොද්දීකින් නිකන්තත් විශ්නා දීගෙන් උදින්නම් හම ලපතුන් සුරෙන් පරාගෙන් වකිසාව කොටස්වර එකෙන් හුන්නාන එකමං අශගෙන් එහෙමම අරගොඩ දන්නවානේ හම මේ හුරිහා කමෙන් වෙ සම කුරම් දෙහනි අරගොඩ මෙන්න එහෙම අරගොඩ දෙයින් එබ ජෙහේ මේකමං හම විශ්නායකෙන් නිකන් කුරවේ තමස්සේ කොර ඒරු අරගොඩ මේ ජීලු එරාද කරවේ හම වරම් mati අරගොඩ මේ බයවකව ස්ලාද්දි mati මෙතිවෙන්නේ අරගොඩ මේ දෙවිරාජක මෙතිබේ අරගොඩ මේක මේ ලොබේ චක්ුණා උතුනකි ආත mati වෙරි ආත mati වෙරි සහසියතකත් මේ බයිකේ එබ අරගොඩ මේ අල්ගොනමෙන්ගේ මේ කුඩ කුඩ දිවි රාජ කිතම කුඩකමගා වෙනවස් අල්ගොනමෙන් මේ මුත්තම කිතම කුඩකමන අල්ගොනමෙන්ගේ වශීලත්තක අල්ගොනමෙන්ගේ අහුවන්තකම හොවත්තරකම මිහුරිහාකම කියස් වරබ්බොඩ ලාමේ කුල පවකම දැන් අල්ගොනමෙන්ගේ හම මම මේ අල්ගොනමෙන්ගේ ලැටෙන් රහමෙත්තරෙන් අල්ගොනමෙන්ගේ වැරිපරාත කුරා අමෘතක කියමන්තරකන් දස්කොත් දිනුම මෙහෙයකම කියසම අල්ගොඩම එතු වෙනකම ඒ තරබියතුකම දස්කොත් දෙන් ජේනකම බැරිණ කියමන්තරේම මෙහෙනම් අදාස් වලින් ජේ ඉස්රාම කතර අලොයබ්බ මෙහෙයකම කියවස් හම අල්ගොඩමෙන් හම දස්කොත් දීගෙන උදින්නම් හම ලපචක කොද්දිනේම අල්ගොඩමගේ මජ තමයි ඉරාද කරේ හම ජුවාන් රංගලු ජීලෙන් හම දිනා කරවුනේ හම අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ගොඩම කුයා මස්සකතුග බරකල්ල වාශියාමි අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු දෙවි ප්‍රසත වර බර ශුක්‍රියෙන්
2: මතවස් වර බර ශුක්‍රියා බෑරට එන්න වෙති
3: අලුමෙන් මේ දෝ තිම්මන බෑවරියා ඉංගත අහමද් එෆලෝ මෙන් හබරු කුරින් අදි බෙෆලක වාද කලාන මොහමද් අහමද්
2: අස්සලාමු අලයිකුම් මොහමද් මාජ්ජර් හෙදුන කේද මොහමද් අල්ගොන් මේ වර කුඩ වගුත් කොළ මේ ඔති වෙස්කෝබා තෝ මේ දුගේ මවලු දෙවණ ඛියාලකි
4: මේ අලුගුන හැරගෙන මේ කුරින් අලුගුන ආ සෝදෙහු එ විදාලු වි සම්තක අලුගුන අලු තොර තායි කරංගත නම් ඉස්ලාමයේ තර්බිය කොන් මදේ කුදින් බුඩුකන කුදින් දත් ජෝන පාන් එහෙම මේ කුඩ ඊරු රංග වින්ගලින් එළු නීම ಅಳು ಅಣಿಗತ್ತ ದೆಮ್ ಮಿ ಮಾಗಣೋತ ಭಾಗನಮುರೆ ಮಿ ವಹಗೆ ಯಾತ ಮಿ ರಾಜ್ಯಗೆ ರಸ್ನಿ ತೌನಿ ಗುರೇಡ್ ಬಾರಾಹ ಮಜ್ಬೂರ್ ಕು ಕಿವಾ ದೆ ಎತ್ರಿ ಚಿನ್ನವನ ಕುದಿ ದ ಬೋಳು ನಿದಾಕ ಮಿ ಸೆಮ್ ಕುಲ್ಲಾತೋ ಗ್ಯ ಕುದಿ ಅದನ ಚಿನ್ನವನ ಎನ ಬಾರಾಹ ರಸ್ನಿ ಕು ತೌನಿ ಮಜ್ಬೂರ್ ಕು ನೇವನ ಫನಕನೆ ಬೊಡಕೊಂಡಿ ಈ ಮಸ್ತು ಆಚಿ ಬಿಫಾರಕು ಎತ್ತರಕು ವಿಕ್ಕಾದ ಅದ ವಿಯ ಬೊಡುಕು ಜಲಲ್ಲಂಜ ತಿದಿ ಸಾರ ಸಾಳಿ ಸಾರ ಪಂಚಸಾರ ಜಲ್ಲು ಮೀ ಜೂರ್ಮನ ಕೊನ್ ಹಲಕ್ಕ ಅಲ್ಲಕ್ರು ಜೂರ್ಮನ ಕೊ ಮಿಕ ಬೊಡಿ ತದ ಬುಸ ದೀಗಂ ದ್ವಾಣು ಹರದನ ಭಯಕ ಇದೇನಿ ಅಳುಂಗ ಗೋವಾಲ ಹುಯಾದ ತಿಯ ಹುರಿಯ ದುವಾಣು ಬಸ್ ಬೆದೇ ಅವರ ಗಿನಿ ಪುರಿ ಮೋದ ಏನು ರಾಜ್ಯ ಆವಾಜ್ ನಿಸ್ಕೊಳ್ಳಿ ತಾಣು
2: ಶುಕ್ರಿಯಾ
3: ಮಜಬೂರಿ ಅಳವಣಕ ನೇಂಗ ಮಿವೋ ತಣ್ಣವಾದ ಹೆಣ್ಣು ಸಳವಣ ಹಮ ಯಗೆ ನಮಸಿಂಗೆ ತಗ್ರೇಡ್ ಬಾರಾ ಹಮೆ ಮಿಹರ ಕೇವ ಮಿ ಒಣ್ಣನೆ ಹಿಲೇ ದತ್ತ ಬುಡ ಬಾರ್ ಒಳಕ ಮೇ ಕುತು ಮಿ ಒಣ್ಣನೆ ದತ್ತ
2: ಹತ್ತಿಗೆ ಖಬರ ವಗತ್ಕೊಳ್ಳೆ ಹುಸ್ಕೊಲ್ಲಂಗ ಬಿಜೆಹಿ ಹತ್ತಿಗೆ ಖಬರ ತಂದೆ ಮುಂಗ ಹಿಮಿ ಮಾಡ್ಗೊಂಡು ಮೆ ಮಿಹಾರ್ ಮಿ ದುರ ಜೆಹಿದಾನಿ ಖಬರ ಅಫ್ಫ ಇರಾತ್ ಕೊಡೆ ವ್ಯಾಣಿ ಕಸ್ ಬದ್ದು ಕುರಾಣ ಮೇದು ಹಿಂದೂ ಹತ್ತಿಗೆ ಖಬರ ಆಗ್ತಿ ಬೆಫ್ನಾ ಬದ್ದು ಕುರಾಣಿ ಮರಿಯ ಮಾತ್ಫ.

0: IKEA presents
1: Bajur Henry.
2: එංහා 441 kHz medium wave 890 MHz FM band
3: දිවහිරාජ්‍යයේ අඩු

0: කොම සක මේ වාද කොල ලව රිකට ලව
1: හාරු හම ලව ලන එබන මිදවස්වර රිකස්ට ලවේ දන්න ම න මිය දුගේ වෙස් රිකස්ට ලවම අඩස හුන්නකම මීද කරන රිකස්ට කරෙ බේල දෙන් මක් දි මාලක ොනු වාල ලවන්නම එතිම හිසාබ දියක මානගොන් මෙම පාලන අගුන් ොනුන් හිස මතිබි ොනු වාල මිහාර දෙ අගු ල හ බැවරක ර තර තු ම. හර්දනා ජුවානු බිනා කුරුම කුරවේන කන්තත් තකකී කොබෑතු
2: හර්දනා ජුවානු බිනා කුරහම ලපතුග ඉන්න කුඩේරුන් පිෂිගින් හම කන්තත් තකන් අහුළු වෙයි කුරුවමි බෙදෙනි වෙරින් දෙයින් ස්කූලුග මාහවලුම් සම්මාසකතුග මාහවලු කුඩින් හම එන්නේ ගංගලු පෙම්වරුගෙ මසකට මේ බන්ධු තෙරේගවෙස් මේ ස්කූලුම් එකල මේ මසෙක්කෙත්ත කුදින දස්කොත් දෙකාල ප්‍රෝගුරම හිංගලමි ඒ එකල කන්නවගෙන් කුදින් තිබේක ෂෙන්ු දෙන හදන ජීද බිනා කරේ මසෙක්කතන තෙහෙන් තිබෙන් විගියන් පූහිස්වාන හම මේ ස්කූල් බන්ධු තෙරේගස් හම මේ වෝක්සුක්ත කයිචිහිම මසෙක්කතුව මහවුලුගේ මසෙක්කත දස්කොත් දේන කහල කන්තතන් අස්තුකොත් දෙම දෙම් බෙලනි වෙරිම සම ගේ තෙරේගස් කුදින හම මසෙක්කින් කුඩෙන් කුඩින් කුඩේ වරුව කන්තත හම ජස්සගේ එකුඩින් හම මසකතන් හොලුවක ඒර හම බොඩුවගෙන් දාන එකුඩින් හම මසකත හම එම්මි පක්ක ජීරුවා
0: එහෙමේ මසකතන් හම අහදවර කුරුවා මසක්ක දස්කන් දෙනවාකේ මෙහෙම වරම් හිමකම හෙදතම්
2: දැන් හම දුවස්ත පාග කුරෑරස් මෙන් තිබේ සුවන් කුඩින් හම එක කමෙන් නැති පෙබදව ස්කූල නිමිගේ කමෙන් නැති පෙතිබේ කුඩින් හම හම බොඩන් එක කන්තත හුග බෑරි කුරුවා එකහල කුඩින් හම ගෙන්ගුස්කින් ඒ කන්තත දස්කොත් දෙන්වි හම මෙහර කෝඩි හදා මස් වී එකහල කන්තත හුග සම කුඩින් අහුළුවර කුරුවන් වි
1: කුදින් උලේතෝ එකං කමක ශාගුවරිකං හුරේතෝ
2: සාන ශාගුවරිකං හුරේ අස්ක කමක කල මා බොඩති මං උලේති දාන්නු කරේ කුදින් සබති කිවෙන් උදනි එහෙම නොබුණා කීයේ සක එන්න කුඩන සරස හේතන් තන ගෙන්ද කුදින් මිසලක ගෙන්ද කම වන්නාම එක කන්දත ක කුදින් ශාගුවරි වානේ මං මිසලක බුණාන මම කෝඩද සුක බිරුජහාලා එන්න කුඩන සරස ක කුද ගෙන්ද කම වන්නාම එක ශාගු හුන්නාන එහෙම හම එකහල කන්දත හොක කුදින් හම අහුලවර කුරුවන් වි ඒ රිසෝට් එක ඩයරස්
1: ජිතමයි කංකම හම ොඩ බෑවිරි කුරුමස් වර මොහිම හර්තනා වානුන්න හිතුමටක දෙත්ත ආද වර්බ ශුක්‍රියයා ජාන ಪ್ರೋಗ್ರಾಮ್ಗ ದೆಂಗ್ ಹು ಮೆನಾಲ ಹುರಿ ಬ್ಯಾತವ ನೀ ಫಹು ಬ್ಯಾತದ್ದ ಮಿಹಾರ ಮಿ ಹುರಿ ದೆಂಗ್ ಒತಿ ಕುಳಿವರ್
3: IKEA presents
4: Bhajwar Henry
5: IKEA Opticals in eng has rupiya imate giwe faria kura wage nasib beri farataka debe fulaka drum loan umra dature mi promotion ga hedu kura komme eng has rupiya ka kuponne mi ge iturun tafa to ki brand takun 30% hame discount adi komme thing has rupiya imate kura bagiya faria ka fasate rupiya gift voucher adivas adivas nasib agwasan kolle mang ailaya ratte hinnaiku avahan IKEA Opticals ziyara kura ba

0: aniversário.
1: De color Roberto Rodal Mamedius argument Miculali news team argument sports team side. Assalamu alaikum Said.
2: Walaikum salam.
1: Said Bajur Hindun Kedi.
2: Al Bajur Hindun.
1: Kuba Fahakole Roberteki color Gadaira and Raja Rajim Peru.
2: Raja color Roberta Kabad and Vetus always contemporary me Fahakole Roberta Gutelega. Mihar Korea da Youth Championship Navaran Dashke Youth Championship from Varatuge. Final ge Chage Nevredi to Kash or a Kuri Khabar Pakule. Final with the one at Jage Yagim began Dani Medo Haviro, Odi Sports Club, Matia Sports and Recreation, Badakura, Michafoga. Mimich ever began the Mikikama Banama, Nevredin to Dani, the one. Me Matu Moruati Makangapan Jagat began Dai Ruga. Matu Morua Kime Mopara to get a final team the first Mati Ruwa de Padig, who saw no committee Maka Vada coin making appointment at the team, final Vada Kuragota, Mihar Gaji Championship or Mopara Array for Mani.
3: May that team ever with Jacombeto than a Migitan?
2: The team ever with Janama first body Marcia called the father. Me Baratuga new radiant to the Marcia Odi Sports Club Senegay, Midi Yama Varat the father, Mubaratuga, Atol Tadega team of Kamba, Kyo Mespani, Father Kofa. Then me Mubarata. Mami Mubara to Iturum Itur Habaraka bad Iruga and a season football season Peshuma FM Mekotayar Maneruga and a season football season Peshin Tariki Mimoge Etiris come football season of Modis and Mani and all of me. Mubarataka bad, I run a season for some Mubarataka race from the Capinas Cup of Mubarak and Mubarak, August Moga Timurdo Fishman FM, Yoni, Tawal Kofa and MS Rasmi Epesifeka Adi Mikamagule, Epes Mado Mate, Media Taka FM, Olison, Isako Fenway, and MS Club Taka Mihatan of Funavi draft schedule Toga. Tari Huta Hurricane on me, Fahakodi. Then Miaki of Fahakodana, me Ituru Raja, Ituru Kuru Sabraka by Daruga, Asian Youth Chess Championship, Raja, Badakur Madima, Mimo, Fanare and Fantasy, Chinaga, Mikuriata, they won Asian Youth Championship, Badakura Gami team, a Florida team with Puntagna. This money about offer. New Bartha Ubatakura group Taka Bahadagi, the team for Amti Bakama. Yes, such money, Mazima Depo. They make it through me, itu Mubartaka was just team Murtayarum and the Kama, Armen of Mazma Diponi. Then itu Habaraka Bahadaruga. E games ke mobile tak kuteri, miharu mi mobile tak apa ada ruga, raja ke team ni, world cup qualifying ke Asia region ke bad, kosa FIFA world cup qualification rocket league ke Devanapur, raja Asia ke kad hati mu terega, himeni ke. Mid Australia, New Zealand, the Kula, Timon Bruga, Akunan, Mikanaman, Fahakoda, Bear to Nekur, Mashon Fahakoda, Kamata Kabalan, Bear to Nekur, Mashon Fahakoda, Kamata Kabalan, Fahakoda, Kabaraki, they have an Aharu, Spain, Port of Kamia, Podin Kuluteri Adimihar, Chelsea coach Xavi Alonso. Pernah memori kami abi mifar takurar, kurang kem, umid kurang kem, mana puri kabar fah pada adi, tarihi kami abi aipu, empori ගාමතිය නොවවීම පතුරුන්ගේ දරජ එකම් එරවි සබර්වෙස් පහස් කොල්ද අදි මිය කියීග ෆීසාගේ තාරුග පුෘතම් පාර බෝඩ් ක පයින මිටි හක්ටම් ශෝය බාවගත හම්ලෙසා මි ශෝග ඇමරිකාගේ මශූරු සකන් ඉතුරු දුනියගේ එක්කන් කොටග මශෝර මසිික්ෂනු පෑරි වාගත ස්ථම් කොල් හබරැකි ස්ථා කොල් හබරෙක් අධි ප්‍රේශයාගේ ආකෝචක දෙවන පහර ලීච් හම්දෙතිය සබර් ලියතරුම් ගොල්ට තුත්මා උබාරතුන් සත් නොදී බේරුකොල්ලි නැදලන්ස් කෙරෙත්‍රි රොබ් ්‍රී් ුල්ලි කොතක මරුවේ ෝ බාෆෙන්ු සබර් පහක් කොල්දවෙේ අද මේ අයිකීග වෝල්කප් බාධපුරි බයි කුණුම් තිරන්න මරුගේ ඉන්තාර් අන්නකම බෙස් මෙගොත මනි මොල් මාර්ගෙත්ස මෙන්න රිපෝට්ටකුන් හාම ගොතුක කොදම්බියයා කුළුන්තරියක මරුගේ හිංචාර තිිපවාර සෞත ෆ්‍රිකා ෝල්කප් බාර කොරි කුළුන්තරියක ඒනගේ ජේග මරාලා ඔබ අෆෙරනු සබරෙ මනිින් විදේ දෙදුවස්කුන් අම් කොප්පා අද මෙයාකිීග බ්‍රසිල්ගේ කෝච් කාදෝ එංචිදවටීගේ පුරාණය නොරක්කා පුරාණය නොරක්කා එක්කම මේ බ්‍රසිල්ගේ මීඩියට කොම්පනය හබර කියස්වාදය සබරේ බ්‍රසිල්ගේ ෆෙඩරේෂන් රුන් එංචිලටින් එන්ඩම්බෙස් ප්‍රසිල්ගේ කුරීගේ පුළුන්තරීන ප්‍රසිල්ගේ සපෝටරුන් කාදෝ එංචිලේටයා මෙද ඉංහ මුටිහේකම බයි මීඩියා රිපෝර්ට් බොනේ ඇමේස් කාද එටට ට හ තිරිස් වන අහරුගේ නියද ප්‍රසිල්ගේ ගෞමීටීම හවාගුම එන කොන්ටෙක්ට මනි ආකොෆාදී කුරියම් මේ කොපා ඇමරිකා ෆ්ටපොරම් ඔබාරාත තයියාරුම එනගලි අසච් පශාප එම අද මී ගේතුනු මිනුම්ස් පයි කුරුන් තෙරන්න මරුගේ ඉන්තර් ලිබුමන් දාාතමාමන බලි අල්මාතිප එම පොඩු නොතනහස්කම නයවගතු ප්‍රති පොයි පෝචකී දෙකුණු කොරයාගේ කෝච් මී දෙකුණ කොරයාගේ කෝච එම්බරිකවුම දියුමු එකවමු ගැරයිතුමනි වර පොඩන් නොරුම් ෆාර්කොෆාදී දෙකුණු කොරියයි නැරු නතියා මෙදු ගපුුණුකු රහුගීගෙන් හිංගුම බය පරාත කොංගෝවාදී රුගා ජපානුගේ කෝච් මොරියාසු මනි මිකම දෙකුළු හදා දෙකුණු කොරයාගේ කෝච්ගේ දිපාවක බාහකටත්තාප අරි දෙකුණු කොරයාගේ ආම පිහාරතකුන් දෙකුණු කොරයාගේ කෝච එච්චි නොවික්කුම අදි රෙස්ටෝරන්ටකුන් කායිටීටස් නොදිනුම පයි රෙස්ටෝරන්ටකුන් මනි නිර්මාප
1: ප්‍රම් නිමල් ජිහ වගතු වර බොඩෙස් කුඩ තමජේ නිමාන්ගේ කුරින් ස්තක බලාලාන ಹೋದಮುಂಕಮ ವಜೀರ್ ಸಾಯಿದ್ ವಿದಾಳುವೆ ಖಬರಕ ಕಂಡುವಗಿರಿ ಐಸ್ ಪ್ಲಾಂಟ್ ಹಿಕ್ಕಿಮಸ್ ಕಾರುಖಾನ ಹುಳುವೆ ಖಬರು
3: ಅಳಂ ಬದಾದನ ಮಿಹಾರ್ ನೋಹ ಮಿ ತಕರ ನೋಕ ಕುರೆದ್ದೆ ತಮಸೆ ಕೊಲಾನ ಮಿಹಾರ್ ನೋಹ ಫಹ ಕೊಲ್ಲ ಸುರುಹಿತ ಉತರೆ ರೈಸ್ ರೈಸ್ ಬದಲು ಕರಂ ಬೇನು ವಾ ಮಿ ಹುನ್ನ ಫುರ್ಸತ್ ದೆನಿ ಕಮ ಲಿ ಫಹ ಪರೆ ಸುರುಹಿಬೆ ಫಂಡವರ್ ಕಮುಗೆ ಬಿಯ ಕೊಲಂ ತಕೆ ಜಜ್ಬಾತಿ ಫುಂ ಕಂಡೆ ಮಿ ಸುರುಹಿ ದಶನ್ ಲಿ ಫಲಿ ಮಿ ಸೆಬೆ ನಾಸಿ ಲೋರಿ ದಶವಿ ಓಟೆ ಕೊರಂ ಉಳು ಮುತ್ತೆಜೆ ಕಮ ಲಿ ಫಹ ಪರೆ ಸುರುಹಿಯ ವಕಿ ಮಾದ್ದಾತ ಕುನ್ ದುನಿಯೆಗೆ ಎವ್ವನ ಹತರ ದರವರ್ಕ ರೈಸ್ ಗೆ ಸ್ಕಾಲರ್ಶಿಪ್ ಹೈ ದರವರ್ಕ ಮಿ ಸ್ವಾಹ ಕೊಲ್ಲ ಸುರುಹಿಯೆ ಎದವಲ್ ಕಿಯವ ಕೊದಿನ್ ಅದ 40% ಇತುರ ಕೊರವಿಜ್ಜೆ ಎಂ ಜೆ ಎ ಇನ್ ಹುಶೇಳಿ ಮಸ್ಸದ ಬಲ ನುಗತುಂ ಗೋಸ್ ಕಮ ಹೈ ಕೋರ್ಟ್ ಉನ್ ಮೇಂ ಮಿಕಮ ಬುಣಿಫಾ ಹಬರೆ ಸುರುಹಿಯ ಮಿನಿಶು ಎದಿವಡಾಗತಿ ಹೌಸಿಂಗ್ ಸ್ಕೇಮ್ ತೆಹುಗ ನುಜಿಹುಮ ಕುಳಿರುಗಯ ಕಿಯೋ ಮುಗಾವಿಸ್ ದೀಮಾಗೆ ವಿದುಂ ಇವ್ವಣ ಕಮಲೀಫಾ ಹಬರೆ ಸುರುಹಿಯ ಗೆತ ಗುಡಾತಿ ಮಕುಣದು ಏರ್ಪೋರ್ಟ್ಗು ಮಸಕ್ಕತ ಮಡುಜಿಹುಮೆ ದೇಮ್ಯತಿ ಮಗು ಫುಳಾ ಕುರಿಯಸ್ ನೆರುಗೆ ದತಿಕಮೆ ನಾಣಕ ಮಿನಿಸ್ಟರ್ ವಿದಾಳ ಕಮಲೀಫಾ ಹಬರೆ ಸುರುಹಿ
1: ಮಗುತನು ಬಲಾಲಾಣ ಲಾಮುಗಂ ಬಂದರುಗೆ ಅಡ್ಡಿಯ ಪಾಯಿಂಟ್ ತಿನೆ ತಿನಿಂಗ್ ಇನ್ಸತ್ತ ಮಸಕ್ಕೆ ನಿಮಿಜ್ಜೆ ವೆಮ್ಕೋ ಫೆಶುನೀಸುರ ಹಿದ್ಮೆ ಕುರಮುಂಗ ಅಮೋಜಫು ಕುಲ್ಲಿಯ ಕಣ್ಣಿಯಾವಿ ಖಬರೆ ಬಿಸ್ ಎಬೆ ದೆಮ್ಯೋ ತೀನು ರಕ್ಕಾತ್ರಿ ಕೆಮಿಕಲ್ಗೆ ಬಾವೆತ್ತಂ ಎತರೆ ಕೊ ವಿಕ್ಕಾತಿ ಹುದ್ದನಗ ಮುದ್ದತೆ ದಿನ್ ಖಬರು ರೈತುಂಗೆ ಅಡು ಸಿಸ್ಲಾ ಫಶಣಿ ನನ್ ನೋಟ್ ಕುರಂ ಹುಳುವಾಲಾಫ್ ನಾಸಿಹು ಲೊರಿಗೆ ದಶುವಿ ಓವರ್ಟೇಕ್ ಕುರಂ ಉಳನಿ ಕೊಕ್ಕಮ ಓಂಗೆ ಹಬ್ಬುಣ ಖಬರೆ ಬಿಸ್ ಎಬೆ ದೆಮ್ಯೋ ತಿ ಫುಲುಹುಂಗೆ ಫಣ್ಣಿ ಕಾಬಿಲ್ ಕಂ ಎತುರುಕೊ ತಮ್ರೀನ್ಗೆ ಫುರ್ಸತ್ ಇತುರು ಕುರಂ ಮಶ್ವರಾ ಕುರಿ ಕಮಂ ಓ ಖಬರ ಕಾ ಅಡ್ಡೂಗ ಡ್ರಗ್ ಕೆಫೇ ಹಿಂಗ ಗೇ ಬಂದು ಕುರಂ ಕೋಟುಂ ಅಮರ್ ಕುರಿ ಖಬರ್
3: ಅಳಂಬದಾದಾಣ ತಿಲದುಣ್ಣೂಹ ತಿಲದುಣ್ಣು ಫಾಹಕುಲ್ ಸುರಹಿತ ತೆರೆಗ ಗತ್ತರುಗ ಅಮೀರ್ ರೈಸ್ ಮೈಜಾ ಬದಲು ಕೊರೆ ವಾಹಕೆಬೆ ದೆಮ್ಮೆತಿ ಚೀಫ್ ಸ್ಟೆಟಿಸ್ಟಿಷನ್ಗೆ ಮಗಾಮ ಕುರುಮತ್ಲು ಮುಫರ್ಸತ ಹುಳುವಾಲಿ ವಾಹಕೆಯ ಹಣಿಮಾದು ಬಂತರ ದಿಮಾಫಾ ಮಸಲ ಹಲ್ಲು ಕುರಮ ಎಂ ಟಿ ಸಿ ಸಿ ಹವಾಲ ಕುರು ಕಮಲ್ಲಿ ಫಾಹ ಬರೆಗೆ ಸುರುಹಿ ದೆಂಗ್ ಯಾಕೆ ಕೀಗೆ ಫಾಹಕೊಲ್ಲೆವೆ ದೆಮ್ಮೆ ಜೀರತ್ ಕ್ಯೂ ಸುರುಹಿ ಇದು ತಾಡ್ಟೂಗೆ ಚೊಕ್ಕೆ ಫೇಕಾಗುಳೆ ಸುರುಹಿ ಹಿಂಗೇತ
1: ನಿಮ್ಮಾಲಾ ಪ್ರೋಗ್ರಾಮ್ ಇಸ್ತೆ ನಿಮ್ಮಾಲಾ ಮೆದುಗು ಪ್ರೋಗ್ರಾಮ್ಗಳು ಮೇ ಬಾಹದ ಕಾಲ ಮ್ಯಾಗಂಡ್ ಮೌಲೋಕಿ ಹರ್ದನ ಜುವಾಣು ಬಿನಾ ಕುರುಮ ಕುರುವೇನಿ ಕಂತತ್ತೆ ಕೀಕು ಬಾಹಿ ಅಳ್ಗುಣ ಮೇ ನಾ ಬ್ಯಾರ ಖಯಾಲ್ ಫಾಲ್ ಕುರುವೆ ಹುರಿ ಹಾ ಬೇಫುನ ಅದೇ ಸೆಫಾ ಶುಕುರ್ದಣ್ಣ ಪ್ರೋಗ್ರಾಮ್ ಅಡೋಸು ಅಳ್ಗುಣ ಮೇ ನಾಯಕ ವಗುತ್ ಕೊಳಿ ಹೇದ ಕೊಲ್ಲೆ ವಿಹುನ್ ತೆರೆ ನವಿಸ್ ಶುಕುರ್ದಣ್ಣ ಮೆದುಗು ಪ್ರೋಗ್ರಾಮ್ ಉಫೆದ್ದಿ ಸಾಮಿಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಕುರಿ ಗೆಂದ್ಯುಮ್ಗ ಮಿಯದು ಪ್ರೊಡ್ಯೂಸರ್ ಕಿ ಅಸ್ಮ ಅಳ್ಗುಣ ಮಂಗಿ ಒನ್ನೆ ಆಪರೇಟರ್ ಕಿ ಮಿಯದು ಸುಧಾ ಪ್ರೋಗ್ರಾಮ್ ಮಿಯದು ಮೇ ಹುಷಾಳಾದಿನಿ ಅಳ್ಗುಣ ಝೀನತ್
3: ಬಾಜರ್ ಹಿಂದಿನ ಪ್ರೋಗ್ರಾಮ್ ಕಾಯಕೀಗ ಹುರಿಯ ಬೇಫಣ ಸರ ಉಫಾವರಿ ಬಾಜರ್ ದುಹಾಕಿದೆ. ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

ඒ බෑන් කරමද පෙන් ගෙනනිසාම් නනේ මේ ලොන් පෙන් මේර පෙන බද කරම ගෙනනිසාම් යාමකරමගේ මරහලෑ. ඒත අරගන් මෙහාරමි තිබේ මරහලයකි මිදන්නවේ ඉපෙන් ගෙනනිසාම් ගයම කරවී ගැන්ට අමරහලයගේ අලුව ද්‍යයා සතර බි පාහ කරනේ අරගන්මගේ මෙහාරමි දෙකය නිසාම්ගේ මේ බෙන්ච් මාකය ගතුග. රජ කුරමතිබේ සුනාමි කාරිසා වෙග මිදනී මේ අරගන්ව මෙහාරමි දෙකේ පෙන්ගේ නිසාම මොඩන් මේ ෆෙසිලිටි බිල්ඩ් කරමගේ හම බෙන්ච් මයිකතු දයා සතර වගමි තනි හමයි ගොත නර්දමාවත් කුරි පහකුරයක් අම ඒර සුරෙන් එකකි කංකන් පුරම හම එක වත්තරු තහුග නරුතමාත ්‍රය කරමු ගොස් අරගන්මෙන් අමි ගිලබන් අරුමට හම කුදකුද රට ගොලමු හම මේ බයිපහර ගොඩු දු සපසම පුර එක සබන්තහු ගොස් හම පොඩුකම ගොස් මෙහෙන් උලමු ය බයි තු එකමකු අරුමෙන්ගේ මේ දිරුවමගේ වට්ටපාලයෙන් බදල අදී මේ එකමකි ඇයි බුජතමන් බයග ගඩවැඩ කමකම දෙකගෙන් කංකම් ස්ලාහ කර මජපුරග අඩුගඩ විහාර මෙ දෙක නර්දමාන අමස් මි ෆෙසිලිටේ තක බිල්ඩුවගෙන් මිතන්නේ එම මි පෙන්නඩේ මේ දිය මේ එකමගේ ඇට්‍රේන් ගොස්සයි ගොයි දෙක් කුරි පහකුරේ නර්දබා වැස් අධි පෙම් වැස් අරුගඩ විහාර බෙල්ලඩදන්නේ මේ අමාසි පහක් මේරී අලිපතාලුගේ එන මැට්‍රන තරගීග බෙලල්දන්න මේ හය මේ නොඩි ස්ටජ ගෝල් හයක ස්ටජ ගෝල් හයගේ 6.1 අලුගන්මෙන් මේ පෝකස්තු කරන ඒක බෙබ්බනනේ අලුගන්මෙන් හම මේ කොම්බරේතකි මේ එකසිම වෙන නර්දමාගේ රීත් පෙන්ුගේ එකසිම නර්දමාගේ එක්සස් ලිබැබැ එකක් දිහස් තිරයුගේ කුරි අලුගඩ බිති බියවරමාකු රීග නිකන් හාසිල වනකමගේ මේ උම්මේදුක ඇයි මේ ලඩුදට මේ ඔොට්ටස් අලුගන්මෙන්නකි මේ අලුගන්මගේ ගේ රශයක බිල්ඩ් කුරියස් අලුගන්නේ බිල්ඩ් කරන ගේග පාහන අයා එකු බයි ගෞතාවක එහෙනු මගේ වකින් ඉමාරක් ඔප කොමිනිටි ටොයිලට සැබරි බය දරුග ඒකොත සැබරි පැසිලිට බිල්ඩ් කර එකම අලුගන්මෙන් ගැ නිකං කරම දනය සම මේරමුන් එය දෙමාද ඒ පට්ට මේ කර ගොතක එම දිහස් තිරක මාකුරින් අලුගන්මෙන්න්න හාසිලගේ දාඩකම අලුගන්මෙන් නිමසක් කරනේ දැන් අලුගන්මගේ හම ගෞමි සියාසත ගෞමි සියාසතක පස් දායරක මේ නලම බහලාප එකමකේ කුරි පහකුරෙන් අගහ දෙමහට නදබාගේ එක්සස් මුණ පෙන එක්සස් හම කොමරයිතක ලිපික ලිබි දිනු දෙ අලුමගේ පෙන්ගේ වසීලත හිමයකුරු මේ හම ඉතුරු ආ ගොත්ත තාරපුරු මේ ඒ සම එපොලිසිය ගොතුක දැන් විදාර ගොඩු හරි අප දෙරසත කුරු බෙනුවා මේ දායර බෙනවා පන්නේ මීහුම් බිනා කර මේ හම වර මුහෙම දායර හිම ඒ සල් හම පොලිසියක මයගන ඒ තඹ අසලු දැන් ඒ හම ඒක තොර මේ මීහුම් හැලු දෙර කරු එබම් බි මයගන හ පොලිසියක මච අවල් කරන වසක් කරම දනි හ පොලිසියක මච මෙදන්න වේ එස්ටිජි ගෝල් හාසල් කරමගේ මේ බේරුමුග කුරිස් පහකුරෙන් අලුගන්බෙන් මේ හම බාර වලිබේ නර්දවස් හද පෙම්බෙස් හංගාඩුන් අසාසීන් බැසගාඩුන් අසාසික තේවිසන් මාධ්‍යයන් එබ බුණේ අලුමෙන් හම කොමරයිතකි මේ එකශීගම් පා නර්දමායගේ බිලිබි දෙවෙන්ජෙහි අසාස හිත්බතය කොතුව එහෙම අලුමෙන්ගේ ගාඩුන් අසාසය දෙබොඩේ හම එබේරම අලුගන්මෙන් මෙහාරි කොලවලා හම ගාඩුනකි වෙස් ගරුන් අසාසය බර ලිපි හද අප ගාඩුනේ ගාඩුනුගේ මේ හම එම මාධ්‍ය අලුගන් පහකොල හම බොඩු ගාඩුනෙන් බයි ගාඩුනක හම කොම මාධ්‍යයකි මික ම ගුලුම් හොරි වර බේනු තෙල් මාද කලු පහකුර ඒ නිමාදස බොඩි නලුමෙන් හම කොම්මරයි එතකි එක්සස් ලිබි දිනුම කොම්ම දවලතක වෙස් එබ ලාසි වගේ දෙ එහෙම හුරියා දවලතක මිහතන හුරියා දවලතම වෙස් හුරියා සර්කාර්තක වෙස් හම වසක් කොපමඩි එන් අමාදෙක් ගතුක ඒ හම රයිතුන්න රක්කාතරි මේ බෝෆෙන් අද එකසිගම නද්දමයි ලිබි දිනු එක එක සර්කාර්තක හම මේ වර මසක කොපේ බොරි එකකංකමගේ එක එක එක ගොයිගත එහෙම අරගෙන මිහාර මේ මසක් වරම් දැනි මිහම ලඩුදට තහාසල් කො නිකංක කුරුමුග මහම කුරි පහකුරි අලුවමෙන්ගේ මේ මෑගඩු දෙ ගාඩුන මෙති එකතිකි අලුවමෙන් මිනිස්ට්‍රි හම තබිත් කුරුමු ද අලුවමෙන්ගේ පිටුගේ ගානෝන අනකච්චකි යුටිලිටි රෙගුලේටර් ඔතොරිටි ගානෝන මේ දෙ ගාඩුන මේ තම්පිස් කුරුමු දැනි යු ආර් ඒ
දැන් අර්ගන් බෑන්ගේ ගානුන් දැසු මහර මහර වෙනදා නැකුලවාලා හැම ගෙදට කුරේවිගෙන් මේ මහර සමුද කුරමුන් දා හැක් ගවයි දැන් බෑ මයිගන් කොතේ ගහක් ගවයි දැන් බෑ ඒ ගවයි දකි මේ හිදුම දෙනු බෑ බෑ ගවයි තම පොඩු ගවයි ද මේ බි ගවයි ද ගවර පුලාකව කව කොරමු දාන හිදුම ලිපි ගන්න පරාතු ගහක් ගතක හිදුම පොරකෝ දේ පරාතක සිස්ටම් ගෑම් කුරේවිගෙන් දානේ කොට මේ ඒක හුන්නෙන් ජෙහෙන ෆෙබ්මාර හුරි හැච් පාන් කුරේ පෙන්න හැක් ගවයි ද උනන හම ඒක මේ ගවයි ද ගොන්නාන මේ පුරුංග වසීලත හිමා කරමා බෙහෙ වතුම් මෙස් සබ්සිඩි දින මා බෙහෙ වතුම් මෙස් බෙගොස් කනෙක්ෂන් පොරකෝ දින මා බෙහෙ වතුම් මෙස් ගවයි ද ගොන්නාන මේ කොබ්බ ගවයි ද කි හම වකි වකි ස්පෙસિෆික් කමක අමාස් කුරේ වි හදා ප ගවයි ද බිසලක කනෙක්ෂන් දින මා බෙහෙ ගවයි ද කි අලුගන් මෙන් ඒරුගේ සිස්ටම් ද ගෑම් කරමු දියර උසූලෙ ගතරේ කරමු දිය කම අල්බන්න වර පසේ හෙවගේ දියයි බිග ун айм э гавада ка бадал коллаг бедмака ви э хамэг э готака ми хамахама фурсата ке мен бас пор ко дину э михарен готон ми надда баваса де фэмме сараша ге билд корэ ни миген дайру фри ко э коннекшн э ге ка ලිබෙද එක් කනෙක්ෂන් ඒ ගානුන් දසු මාර ෆ්‍රී කෝ දෙවෙන් ජේච් එමෙ ෆ්‍රී කනෙක්ෂන් මෙහර දෙවෙන් ගේ දාන ඒක දසු ඒක මහනෙන්ඩු එක් කනෙක්ෂන් ගේ කලිබෙන් ඒ ගේතර කනෙක්ෂන් බෙද මෙජ හම ඒ ගේ බීසී එක ඒ දෙව දෙ පරාත වාක දක්කව ඒ උන් සූදු ගතර එකක් කරවන එක තමයි කනක දැක්ෂන් මෙස් දෙ ගානුන් මෙන් ගානුන් හම තස්දීක් කරුමා ඒක මේ හම එම ප්‍රතිම කමෙකුතක පහංග වැලුම ගානෝන් ඇගතු මේ පෙනුගේ නිසා මේ ඔපරේට් කරන් 100% රිනුබ එනර්ජි දාජේ ගත මොදීම මේ ගොංජොම කබ්බි ඒරුගත් මේ සිස්ටම් ත ඉම්ප්ලිමන්ට් කරමු දේරු දැන් එහෙවෙග මිය ඉස්ලාහ ගන්න ජහුනි ඉස්ලාහ ගන්න ජහුනි මගේ මිහ බීග වාග ගතු මිහ මසලක ආරෝප්ලාන් ටගේ සිස්ටම් බිල්ඩ් කෝ ෆැසිලිටි බිල්ඩ් කෝ එ හිදබ දෙමු දේරු ය බෙනුවා හකට නගා ජහනි ෆුලි රිනුබ නැජිකම ඉනීම බොඩ ගොජ්ජොම කබ්බි එවරුක හකට ලිබෙන් එවගුතු නැතිම එ මිහාරම් ජසා වෙන්න ගොතකි රටෙක් ගවරුක කැපැසිටි නිය ඒ කන්සිඩර් කරවෙක දාඩ මේ සිස්ටම මේ ටයිවා ගොත එගොත ඉනාන ඉස්ලාම ගෙන දෙවර ඉස්ලාහ කි මේ අර්ගන් මේ ප්‍රථම ගානුන් තස්තික් පුරි මේ යරු තස්තික් උරු උදෝ පෙරගෙන් පස්සාරු තරගෙන නානි එක්ක සිස්ටම් ගෑම් කො නිම්මං ෆෙමස් අර නර්දම අවසරරුගා දැන් කන්දි මාකුරක උත වර්ගින කංකං මෙදුවරි වෙගෙන් ඒකට හාසෙ නුවගෙන් ඉන්නානේ දෙවන ඉස්ලාහ ගෙරස මිහාරෙන් ගතු අලුමෙන්ගේ ටාගට් එකී අන්නහරු ගෙනියලා මේ හුරිහරසෙක් ගබනන්ද මාක නිම්මු ඒ රාත් කර අලුමෙන් හාසෙ වෙගනානේ මුදින් මිදන් වෙස්ටිජි ගෝල්ලා මියා හම අලුමෙන්ගේ ගානුවන් මිද තාගුල කුරීග ඒ ටාගට් එම් ස්ටිජි ගෝල්ලා දිහස් තිරීහු ගා අලුමෙන් ගානුවන් මිද දිහස් හතාවෙ ගෙනියලා මිහාරු නිම්මාගත සිස්ටම් දගම් කරවි දෙගම අලුගන හැම ගොඩක බලාලා නම් අලුමගේ ගවර්නස් මාර මේ ගොඩක එතුරි පයින් ගයි මේ දෙයස් නවාරා හැම ය සිස්ටම් ත හැම ඩිසයින් කෝ ෆර්මා කරවි ගෑම් කරු මසස් කරමු ද අලුමගේ මිනිස්ට්‍රි අලුමගේ ඩිපාර්ට්මන්ට් එකමක දෙයස් නවාරා ෆෙරිගෙන් අලුවල අදාවන තවල කුරි කොල දෙයස් නවාරා එක මේ සරකාර බදල් මා ගොඩකින් ඒරු මේ පොලිසි ලෙවල් නිම්මෙවි මේ රඩ්රට නිසාමත ගෑම් කරු මසක් කෝරියක් දාවනි මිනිස්ටර් ඔෆ් කන්ස්ට්‍රක්ෂන් අවුත නැන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඉන්නේ එහෙම ඒකත ඒ බදල් ගෙනා ඒකත අඩ්වස්තන්නේ ඒකත කුරිය එහෙම මිහාර වැස ඔර්ගන් මෙන් ඩෙමිනිස්ටි විහරණ කමගේ මොළලි මේ එබේපොල කුරියක් ගද්දවදී මෙදෙන විහන් සිස්ටම් ගෑම් කරමුගේ මසක්ක කො නිදිගෙන් අලු මෙන් හවස් කරීම දෙන් හොරියකම එන්වර්මන්ට් සිස්ටම් කරමු මෙතනේ ඒ එහිදුම කෂෝ කුරුමා එහිදුම ලිබි දෙවේක ලිබේක කෂෝ කරමු හොරියකම ඔපරේටර් ලයිසන්ස් හොරියකම කරමු දැන් අලු මෙන් ආද යූ ආර් ඒ ගොඩිග දැන් අම අලුමෙන් ගහම කුරියක පහ කුරිය අලු මෙන් ගහම මේ රෙගුලේටර් කි යුටිලිටි රෙගුලේටරි ඔතොරිටි හම වකි ගාඩන් එක දසුන් මේ ඔපරේට් කරමු තාකම ඉතින් අම අලුගඩ පහක් වල බේනු මේ අලුම නම ලිබිගෙද වර බඩ කුරියර් මක මාළුව නබදස් පහක් වරන් මේ ගවර්නන්ස් කේ තෙරය අම ගානුනෙන් ඇස් ගානුන් ගේ දසුන් ගවයතෙන් හෙදි මේ ඔනිගඩ රංගල බට්ටම පැයින් ගේ ඔය කන් ඒකතර හම හාසක ඔතක වකි රෙගුලේටර් හුරෙම මේ කංකන් රෙගුලේට් කරවන්නේ ගොත්ත ෆයිව පොතමකි ඒ අලුගඩ හිතුන් මේ අලුගම නම එකක් වරන් ලිබිගෙද වර බඩ පසේ අය ಅವೇ ಗೊತ್ತ ಅಳುಮಣ್ಣ ಮಿವಗುತ್ತು ಇದು ದೆಮುಂದಾ ಯುಟಿಲಿಟಿ ತಕ ಬಜಾಯ ಫಸ್ಟ್ ಯುಟಿಲಿಟಿ ಹರಕಾತೆರಿವೆ ಮ್ಯಾಗಡ ಗೊತ್ತೆ ಎಫ್ ಡಬ್ಲ್ಯೂ ಸಿ ಫೆನಕ ಸ್ಟೇವ್ ಕೋ ದೆಂಗ್ ಹಮ ಪ್ರೈವೇಟ್
ಸೆಕ್ಟ್ ಆಗಿ ಗೊತ್ತ ಬಲ ಅಲ್ಟ್ರ ಕಾಂಪಿಟಿಂಗ್ ಅಬ್ಬ ಇದು ಮತ್ತೆ ಮುಂದೆ ದಿ ಖುಷಿ ದೇಗ ಹಮ ಬಿಲ ಮಾಮಿಗಲಿಗೆ ಬ ಕುರಿಯದ್ದೆ ಅಡುಗಡ ಬದ್ದೆ ಬಲ ಅಡುಗಣ ಮೇಗೆ ಮಿಹಾರುಗೆ ಕವರೇಜ್ ಹುರಿಗ ಕುರಿ ಪಾ ಕುರಿ ಅಡುಗಣ ಮೇಗೆ ಹಮ ವರ ಬೊಡ ಬೈ ಮಿಹಾರ ಮೇ ದಿಕ್ಕವಾ ವೆಫ ಮಾಣೆಕಿ ಮೀ ಅಡುಗಣ ಮೇಗೆ ಬಿಹಾರ ಅಡ್ರಸುಗ ಸಿಸ್ಟಮ್ ಗಾಯಂ ಕುರವಿ ಮೀ ನೆಟ್ವರ್ಕ್ ಮೇದೆ ಇರಿಕೋ ಇದು ಮಧ್ಯೆ ಮುಂದ ಮೀ ಪರ್ಸೆಂಟೇಜ್ ಅದು ಕವರೇಜ್ ಮಿಹಾರ ಬಿ ಫೆಂಡ್ ನಿಸಾಲಕ ನರ್ದಮ ಬಲ್ಯಾರು ನರ್ದಮಾಗೆ ಮೀ ಮೀ ನಿಮಿ ಫ ಸತೆ ಪಂಚಸ್ ದರಂ ನಿವತ್ತಿ ಬಾಕಿ ತಿರಿ ಸಾರೆ ಏ ಕಾರಣಕ್ಕೆ ಫಸ್ಟ್ ಪರ್ಸೆಂಟ್ ಮೀ ಕುದಿ ಕುದಿ ರತ್ತ ಬಡತೆ ಆ ಬಾಧ್ಯತೆ ಕಾರಣಕ್ಕೆ ಬೇರೆ ಏಕೊ ನಿಮಿ ಅಮ್ಮ ಆಪರೇಟರ್ ಲೇಸ ಲಿಬಿ ಇದು ಮಧ್ಯೆ ನಿಮಗೆ ದೆಮ್ ದೆವಣಿ ಯುಟಿಲಿಟಿ ಇದೆ ಮೇದ ಬೇರೆಕೋ ಹಾಂ ಮೈ ಗೊತ್ತಾ ಮೀ ಫೆನ ಬೆಲಿಯಸ್ ಫೆನ್ ಸತೆ ಸಾಲಿ ತಿಂಡ ಬೇಹಾರ್ಮನಿ ನಿಮಿಫ ಮೀ ಸಾಲಿ ಸಾರ ಬಾಕಿ ಹಮ್ಮ ಪರ್ಸೆಂಟೇಜ್ ಬಲ್ಯಾರು ಮೀ ಪಾಪ್ಯುಲೇಷನ್ ಎಕ್ಸೆಸ್ ಬಲ್ಯಾರ ಹಮ್ಮ ಹಾ ಪರ್ಸೆಂಟು ಬಾಕಿ ಮೀತಿ ಎಮ್ಮೆ ಬೊಡ ಬಾಯ್ ಮೇಲೆ ನಿಮ್ಮ ಎಫೆಗೆ ಮಿದನ್ನವಿ ಏಕಲ್ಲ ಮಿದನ್ನವ ಎಸ್ ಡಿ ಜಿ ಗೋಲ್ಗೆ ಮಾಕುರಿ ಅವ್ರ ಬಣ್ಣ ಮೀ ಮೀ ಮಿಕಿಯ ಇಂಪ್ರೂವ್ಡ್ ಸಿಸ್ಟಮ್ ಗ್ಯಾಮ್ ಕುರಿ ನಿಮಗೆಂದಾಣೆ ಮೀ ನೆಟ್ವರ್ಕ್ ಎಕ್ಸೆಸ್ ಇದ್ದವರಿಗೆ ತಾಣೆ ಹುರಿಯಾಗಿ ಎಗೆ ಬಿಸಿ ತಕ್ಕ ಹುರಿಯಾರಾಗಿ ತೊಣ್ಣ ದೇಹ ಮೀ ಬಿದನ್ನವೇ ಮೀ ಯುಟಿಲಿಟಿ ತ ಮಿಹಾರು ಮೀ ಝೋನ್ ಕುರೇ ಫೈ ಹಿಂಗ್ವೆ ಮೀ ಮೀ ಪೆನಕ ಇದು ಮಧ್ಯೆ ಬಾಕಿ ಅತೊಳತಕ್ಕೆ ಎಬೆ ಅಹಮ ಗೊತ್ತ ಸ್ಟೇ ಕಾಯಿನ್ ಮೀ ಬಲ ಮುಂದಾರ ಅತ್ತ ಈಗ ಗೊತ್ತ ಬಿಲ ಆಲ್ಟೆಕ್ ಹೆಂಗೋಸ್ ಮೀ ಫಸ್ಟ್ ಯುಟಿಲಿಟಿ ತಕ್ಕ ಮಿಹಾರ ಮೇದಿ ಬಹಳ ಇಫ ದೆ ವರಪ್ಪ ಸರ್ಕಾರಿಗೆ ನಾ ಬದಲ ಏಹಮ್ಮ ವರ ಹೇ ಬದಲ ಗೊತ್ತ ಅಳವಡಿಸ್ ಪಾಹ ಕುರಂಗ್ ಏಯ್ ಮೀ ಅಳುಮೇನ ಕುರಿಮೆ ಸಮ ಪಾಹಂಗ್ ವೆಫೈನ್ ಮೀ ಪೆನಕಾಯಂಗ್ ವರ ಗಿಡರ ತೆಹೆಣ್ಣು ಕುರಂಗ್ ಕುರುಮುಗೆ ಕುರುಮುಗ ಹುರಿ ಗೊಂಜೆ ಅಂತ ಹಿದುಮ ಮೀ ಕಷೋರ್ ಕುರುಮ ಅದಿ ಎಫೋರ್ಗೋ ದಿನ್ಮುಗ ಹಮ ಭಯ ಜತಿತ ಹುರಿ ತೀವೆ ಮೀ ಹಮ ವರ ರಂಗಳು ಬದಲೇ ಗೊತ್ತು ಅಳವಡಿಸ್ತೇಕೆ ನೀ ಏಯ್ ಸ್ಟೇ ಕೋಯ್ ಬೈ ರತ್ತ ಮೀ ದೇ ಗೊತ್ತ ಸರ್ಕಾರ ನಿಮ್ಮ ನಿಮ್ಮಕ್ಕಿ ಮಿಹಾರ ಮರಹಾಜಾಗಿ ತರೇ ಎ ಟ್ರಾನ್ಸ್ಫಾಗಿ ಬಸಕ್ಕ ಕುರಿಯಾಗ ದಾನಿ ಏಮ್ಮ ಕುರಿಯೋ ತಾನುಗ ಸ್ಟೇಕೋ ರಂಗಳು ಟೇಕೋ ಆಗೋಪ್ಪ ಅಡುಗೊಂಡು ಹಿತ್ತು ರತ್ನ ಹೋಗ ಅಮ್ಮ ಮೀ ಆಪರೇಷನ್ ಲೈಸೆನ್ಸ್ ಟ್ರಾನ್ಸ್ಫಾಗಿ ಕುರವಿಗೆಂಗ್ ಇದು ಅಮ್ಮ ರಗಳು ಪೇಮರ ಕುರವಿಗೆಂದಾಣ ದೆನ್ ಮೀ ಫೆಂಡನಿ ಮೀ ಟೇಬಲ್ ಮೀ ಫೆಂಡನಿ ಮೀ ಯುಟಿಲಿಟಿ ತಕ್ಕ ಎ ಪಾಪ್ಯುಲೇಷನ್ ವೈಸ್ಕೋ ಮೀ ಬೇಹಿ ಪೈ ಮಿಸಾಲಕ ಮೀಗ ವರ ಮುಮ್ಮೆ ಐತೆ ಪಾಪ್ಯುಲೇಷನ್ನಕ್ಕೆ ಸೈಜ್ ಸೈಜ್ ಪಾಪ್ಯುಲೇಷನ್ ಮೀ ಯಾರು ಅಳುವನ ನಂಬಿಕೆ ಆಯ್ತಕ್ಕೆ ಹಾಸಕ ಫೆನ್ಗೆ ಫೆನ್ಗೆ ನಿಜಾಮ ಆಪರೇಟ್ ಕೊಡಮ್ದಾಯರು ಮೀ ಇಕೊನಮಿಸ್ ಆಫ್ ಸ್ಕೇಲ್ದಕ್ಕೆ ಮೀ ವರ ಮುಮ್ಮೆ ಐತೆ ಎಮ್ಮೆ ಮಿನಿಮಮ್ ತಿಂಗಾಹಕ ಬೀಹುಗೆ ಪಾಪ್ಯುಲೇಷನಕ್ಕೆ ಇದು ಮನ್ನು ಉದವೆಂಜ ಅಮ್ಮ ವರ ಉದವು ಆಪರೇಟ್ ಕೊಡಮ್ಮಿದೆಯನ್ನು ಎಮ್ಮ ಇವರಿಗೆ ಪಾಪ್ಯುಲೇಷನ್ ಎಮ್ಮೆ ದಬ್ಬೆಗೆ ಹೊರಗೆ ನೋಡಿ ವರ ಉದಗುವ ಕುದಿ ಕುದಿ ಕಮ್ಯುನಿಟಿ ತಗೋ ಆಪರೇಟ್ ಕೊಡ ಎಮ್ಮ ಮೀ ದೆಂಗ್ ಮೀ ಕುದಿರ ಅಡ್ರಸ್ಗ ಆಪರೇಟ್ ಪ್ರೈವೇಟ್ ಸೆಕ್ಟರ್ಗೆ ಆಪರೇಟ್ ಕೊಡೋ ಮುಂದೆ ಅತಿ ಕಣ್ಣೆಗೆ ಬೇಪಡು ಅಳುಮಣ್ಣಕ್ಕ ಆದೇ ಬಸ್ ಕಂಪ್ಲೇನ್ ಮಿಸಾಲ ಅಲ್ಟ್ರ ಕುಂಬಸ್ ಹಾಕುವ ಮೀ ಅಳುಮಣ್ಣಕ್ಕ ಹಮೇಕ ಆದೇ ಬೇಪಡು ಮೀ ಅಮ್ಮ ವರಗಳ ಆಪರೇಟ್ ಕೊರೆ ಮೀ ಇವತ್ತು ದೇಗ ಅಳುಗಡೆ ಹಮ್ಮ ಮೀ ಬಿ ಮೀ ಇನ್ಫಾರ್ಮೇಶನ್ ವೆಪನ್ ಹಿಸ್ಸಾ ಕುರುಮಗೆ ಮೀ ಎಕ್ಸಸೈಸ್ ಹೆದೀರು ಹಮ್ಮ ಅಳುಮೆ ಹಮ್ಮ ಹಿತಗೇರಿ ಅಳುಮೆಗೆ ಮುಂದೆ ನ್ಯಾಷನಲ್ ವೈದ್ಯಕೋ ಮಿಹಾರು ಮೀ ಆಹಾರಕ್ಕೆ ಕಿಹಾರತ್ತೋ ಪ್ರೊಡ್ಯೂಸ್ ಬುಕ್ರವನಿ ಮೀ ಲೋನ್ ಪೇ ಮೀರು ಪನ್ನ ಬಾದಲ್ಕ ಅಳುಗಡೆ ಮೀ ಡೇಟಾ ಕಲೆಕ್ಟ್ ಕೂರಿ ಹುರಿ ಆಯ್ಸೋಯ್ ತಾಕು ಮೀ ದಮ್ಮೆ ಬಿದನ್ನು ಕುಂಫಡಿ ತಾಕು ಡೇಟಾ ಗಣಸ್ಗೆ ಬೆಳೆಯಿರ್ಗ ಆಗಣಕ ಮೀ ನವಾರ ಮಿಲಿಯನ್ ಕ್ಯೂಬಿಕ್ ಮೀಟರ್ಸ್ ಲೋನು ಲೋನು ಫೆನ್ ಮೀರು ಫೆನ್ ಬದಲು ಕೊರಂಗಿದ್ದೆ ಆಹಾರಕ್ಕೆ ತಡೆ ಈಗಾಗಕ ಮೈಗೆ ಮತ್ತೆ 1.6 million ಲೀಟ್ ಕ್ಯೂಬಿಕ್ ಮೀಟರ್ಸ್ ಹಾಗೆ ಮೀರು ಫೆನ್ ಉಪದ್ದಕ್ಕೆ ಬದ್ದೆ ಏಮ್ಮ ಬಿವರುಗೆ ಮೀ ಬಡು ಪ್ರೊಡಕ್ಷನ್ ಉಪದಿ ಉಪದ್ದ ಬಿಹುರಿ ಹಾಗೆ ಯುಟಿಲಿಟಿ ತಕ್ಕು ಮೀ ಅಳುಮೆಂಟ್ ಅದೇ ಮಾಮೂಲಿ ಬಿ ಪ್ರೊಡಕ್ಷನ್ ಫೆಸಿಲಿಟಿ ತಕ್ಕು ಇವಾಗ ತಕ್ಕೊಂಡು ಲಿಬುನ ಡೇಟಾ ಹಾಕಬೇಕು ಹೆಂಗೆ ಮುರಿಯ ಪಸ್ ಹತ್ತರ ಕುಂಪುನಿ ಪಸ್ ಕುಂಪುನಿ ಅಳುಮೆನಲ್ಲಿ ಪೋದ್ ಮೌಲ್ಯ ಮಾತು ಬಯ ಏಮ್ ಏಯ್ ಏಯ್ ಇದುವಾಲಿಗೆ ಮತ್ತೆ ಬೊಲಕ ಸದ್ಯಕ್ಕೆ ಬಿಸ್ತಕ ಲೀಟರ್ ಫೇ ಏಯ್ ಏಯ್ ಸದ್ಯಕ್ಕೆ ಬಿ ಲೀಟರ್ ಹಾಕಿ ಹೆಮ್ಮ ಪುದಾರ ಕರಗಳು ಬೊಲಿಯೊಮ್ಮೆ ಏಯ್ ಮೀ ಅಳುಗಣ್ಣ ಅಸಲು ಬೇನು ಬನ್ನಿ ಬೇಸಿಕ್ ಕಂಕಮಿಂದ ಕಣಲ್ಪಿಂದ ಮದುವೆಗೆ 50 liters ಫೇ ಲಿಬಿದೇನ್ ಜೇಕಮ್ಮ ಎಮ್ಮೆ ರೀತಿ ಫೇ 120 liters ಮತೀಗ ಹುರಿಮ ಏಯ್ ಹಮ್ಮ ರಗಳು ಎಕ್ಸಸ್ಸಿಂಗ ಬದವೆ ದೇಸುವಾಲಕ್ಕೆ ಮೀ ಮಿಯವ್ರಿಗೆ ಬಲಿ ಮಾಡ್ಬೋದು ಬೇನು ಪುರೇ ತೋರ ಅಡ್ರಸ್ಗ ಬೈರ್ ಅಡ್ರಸ್ಗ ಅದಿ ಬೇನು ಎಣ್ಣೆ ಪುರವೆ ಇವಾಗಕ್ಕೆ ಬೈರ್ ಅಡ್ರಸ್ಗ ಅದು ವ್ಯಸ್ತ ಮೀರು ಫೆಮ್ಮೆ ಸೆಬ್ಬೋರಿ ಬಾಳುತ್ತ ಹೋಗ ವ್ಯಸ್ ತಾಂಗಿ ತಗೋಗ ವ್ಯಸ್ ಏಮ್ಮ ಬೈರ್ ಅಡ್ರಸ್ಗ ಅದಿ ಮೀ ಸಿಸ್ಟಮ್ ಬೇನು ಕ್ರಮದಲ್ಲಿ ಬೇಕಬೇಕು ಏಮ್ಮ ಮೀ ಮೀ
අඩුගන් මේ අපි අමාදකි මේ වෝට සිකියුරිටි ඉම්පරූව් කරන් කම බාති මෙවරුගේ බොඩ ඇක්සෙස් දීප ලිපි දීප හුරුබකි ඒ වර රකාතර කම ගොත අර පහ කරා දැන් හැම අඩුගන් මේ බලාලන් හැම තුලන ඉස්සක්වලම් බෙන් මේ මේ ෆ්‍රේම් වෙසර ලබ්ධමා වෙස මේ මිදෙන්න වෙ සිස්ටම් ත ගෑම කුරිකම් ගෑම සම බඩත මරාමත මේ මේ කිතර බය නිසම් දක්ක තංග වල දොස් වී මේ මුස්කල් නිසම් දක්ක වීම මේ අලුගල් මෙන් හෙදි ඇසස්මන්ට් මේ කියාවරෙගේ මේ මේ ෆෑසය ගොතන් කියාවර තෝ බේන මේ වනේ මෙහාරු හරි කංකං මේ අප්ග්‍රේඩ් කර එක්ස්ටෙන්ඩ් කර මේ කංකං කුරන් ඉතින් හම මේ එක්සර්සයිස් හද මේ අලුගල් මෙන් හම කුම්ප්‍රත කොන් ඩේටා ගෙනස්කෙන් බලා බෙලි බෙලියර් ගානක 3.3 බිලියන් වඩ බේන මේ හම ග්‍රේටා මාජ සිමිනේ ගොත එම ජොමුදකො අලුමෙන් ලපා කර වැඩි විහාකවර අධ්‍යස බේනවා කම දෙමිහර සමය බ කුරියද්ද එක එක මස්රෝ තව එක එක ගොයි කොත හම මේ අප්ග්‍රේඩ් ඉන් එක්ස්ටෙන්ෂන් මේ හම එක්ස්පෙන්ඩ් කරමු මසක් හම කුරියද්ද වල බාර දැන් හම මේ බලාල බෙඩ් වැඩි මේ ග්‍රේටා මාලේ සරහද කියනම වර බඩ ආබාධිය ඔය සරහද ක වෙෆ වෝට සිකියුරිටි පුරු කුරුමක මසක් හතු ගම මේ වර බොඩ බය මේ බය හිස්සා කරේ අරුංග මේ මේ මේ ඒරියාග ඒ මේ ගාගනක මේ මේ මේ සෙන්සස් කම පහුගේ ඩේටා බදාර දෙලක් අය ගාම වරක හසු මීහුන් එබ මේ අරුම් මෙන් මේ මේ ග්‍රේටා මාලේගේ අරක තරිවේ ඒ සාලේක 41% වර දැන් මෙවරුගේ ආබාධියක MWSC එකේ මේ හිත බොද මම දන්නේ MWSC එක සිස්ටම් මේ නුන්හර මාදේ ගම් ගෑම් කෝරොෆම සිස්ටම් ඒරුගේ ඩිසයින් කෝරි ඒරු තවත් තේනෝද හයෙක්ග පර්මාක ඩිසයින් කෝරි රෙබෙපොණුගේ ඒරුගේ ෆෝකස් හෙවෙන්නේ මෙහර පෙනු ගණිතාමස් පස්තර තරකහස් මෙහොන්න ඒරි ඩිසයින් කෝරේෆා හැම එකත ඩඩ මාස් 45,000 එක මෙහර මෙහර මියද බලයර අර මෙහර වාහකතක බන් දායර මියදුගේ මන තිංගුණ අයවර මච්ච මෙන්න ගොස්ස මානයකි එබේපරු මෙහර සිිස්ටම් බිජෙහි අප්ග්‍රේඩ් කොර වර බොඩු තන් වර බොඩු එම එකම බොඩු හේදෙන් බදේ දැන් හම කුරි පහ කුරියෙන් මෙහර MWSC ඔපරේෂන්ග මේ එබේපරුගේ මෙහර සර්විස් දේ ෆෙසිලිටි තහුග මෙහුරි ගැප් එබුගේ ප්‍රොඩක්ෂන් රේටා ගැපා දැන් ඩිමාන්ඩ් හරි වර දක්කඩි විශාලක මාලයක වැස් මේ ප්‍රොඩක්ෂන් මෙන්නනි ගාටක 27,000 කියුබික් මීටර්ස් දැන් මේ මේ අලුගන්න පහකොළ බැනවන්නේ මේ වගුත් එබෙපුළුන්ගේ එම්ම බඩු අමාදකි මේ ස්ටෝරේජ් මේ මතිකුරුම් ඒ මෙහර බෙෆ්ලික ඩිමාන්ඩ් අපරි ස්ටෝරේජ් දක්ක හොරියම වාගුතකි එකලා මේ ප්‍රොඩක්ෂන් එක ප්‍රොඩියුස් කප හිදුබ දිනුම් ගා බයි ගොන්ජ හත බකුරිමත් එහෙම මෙහර වා බඩති බසක බදේ මේ ස්ටෝරේජ් මතිකුරුම් එක එහෙම මිෆෙන්නනේ මේ එබෙපුළුන්ගේ මෙහර හිදුබ දෙමුදා සයිට් තහුගා හුරි මෙම්බර් මේ මේ මේ කිරියාවස් මේ ස්ටෝරේජ් ඉස්සු මොලේ හුරු මාලියා මාලේ එහෙන් තත්තක් අදි මුහුරි රගල මේ මේ හිපේටිවා හම්බ කුරිග ස්ලේඩා ගොලේ ගොතුන් මෙහාරු ගොරමුද අමසකට ගොත එරේග මේ එබෙපොලගේ ප්‍රොඩක්ෂන් ෆැසිලිටිස් ඉතුරු කුරේ එගොතුන් මාලි සරහදක ෆස් හස්ටනුගේ මේ අර ප්ලාන්ට් එක මෙහාර ඉස්ටෝල් කුරේ මසක් කැප කුරියෙද්ද ම ඉතුරු අර ප්ලාන්ට් එක මසක් තමයි සම මෙහාර මේ එම ගානක 1000 ටන්ගේ මේ අර ප්ලාන්ට් එක ඉතුරු කරමුද හම එගොත ස්ටෝරේජ් වස ඉතුරු කරමුද මේ සබ්බීස් හස්ටන් එක মানে කි එකද 23 හස්ටනුගේ සබ්බීස් හස් එඩ කුරේ ගානක 49,000 බොඩ් ස්ටෝරේජ් ඉතුරු ගෙද්ද ඒක মানে කි මේ මේ හිසාබ නිමුණි කියනෝනේ හැබැයි 10 years ක මාස්ටර් ප්ලෑන් එක ප්‍රථම ફોකස් කරගෙන මසක් කරමු නේදනේ එහෙම මේ අබ වයවතකි මීහුන් ඉතුරු වෙ මීහුන්ගේ බේනතක ඉතුරු වම් දාවර කබදස්ථානේ ඩිමාන්ඩ් ඉතුරුම එහෙම මේ ෆැසිලිටි ප්‍රොඩක්ෂන් ප්ලස් ස්ටෝරේජ් අබදස්ථාන යන ඉතුරු කර දෙමීග දිමවහම බොඩති කුංචු හුන්ත බසුරේ හාස ගොතක බින් බින් දිමුගේ තතිකම මිහුරියා කකම මේ දැසාවද වෙගෙන්දේ හමේ ගොත මේ වෝට් සිකියුරිටි එක අරගෙන මේ මිහාර මේ ග්‍රේටා මාලයේ බටන් කරේ ෆෙන් ගොතුන් මේ අර රංගල කමකන්නේ අල්මන බ්‍රිජ් කනෙක්ටිවිටි මිහාර ලිපෙන් ඒ වගේ තේ විශාලක මේ උළු මාලයේ ෆැසිලිටි වලදී මාලයේ බස් මේ ඉන්ටර්චේන්ජ් කරවන ගොත බහාර දල් බිල්ඩ් කරේ මිහාර මේ වගුටි ගොතන් හරි නිම්මාප ගුලාප මිහාර ස්කානක 120 කියුබික් මීටර් සබ ට්‍රාන්ස්ෆර් කරේ
দেখা এবে ফলে ইঞ্জিনিয়ার ডিজাইন করে ফেলে 800 কিউবিক মিটার্স দ্বালক ট্রান্সফার করে বেগ এম মেহার এমস করি বদে এম করি ক্যারি মস্ত বদলিগ নিমে দাঁড়কে মাড়বেন মধ্যে মাদি পুরি দেই হাম পালাল বের বাড়ি মিক কুরম গা হাম দিমাবা গঞ্জব তাম আড়গন হিতম মি কমে কমে কে হাম বড়তে গঞ্জব তাম কুরম দিওয়ান কাং কাং বিগত মিকম গবে সেবরি হাম দেং আড়মেন নাকি কুদি রাতকা উফেদি ফাওয়া তারকা বেফা মি আড়মেন গে মি ফেন গে বাসিলে তাকি মি হাম বর তাদবে চাকা বাদি আড়মে জেন নবদস ইয়া বর বড় সমাজ কমে দে বিগত মি হাম গিলা বান কানে গে আড়মে মি কে সিল বেরা স্তুতি কানু গে লন গন উফুলু মিনুনি মি মি বডুরা আরাগেন আলবঙ্গে ভেমপসেলে হাম বর বডতি লড়ুন তাং আরা কির পারা দেন আলবঙ্গে রাদাফকা মিরু ফেম উপদি ফাওয়া মিরু ফেম পারলে কি অর্গান মে সিস্টেম আদে গাম কুরিয়াস একতা গাস দুকুল লেবার গে রিসোর্স সেট দু হাম গিনা রাদাফকা হাম রীতি মিরু ফেম হাম রাগল ফেম মারা কে বরে হাম এই বসেলে তাকি এই আলগড় হিতু মালম হিমায় কো বরকাদর কোন জে হাম বসেলে তে মি এম মেকে গলগম মি মুসমা মিয়ান বদলা মিয়া হবর বড়তু গুলমে গন্না তে কম পাহ কল দেন হামা মি দেবনা পয়েন্ট কত গলগম মি পাহ কল দি বিহার মি মুসমা না মি বদলা গুলিগেন গলগম মেন হামা মি মিসাল কা সুনামি ইয়া পাহ গলগম মেন মি না মি মিসাল কা রাডরুকা এর তান কি তাক পেন নাগা বের করম দা দিমুগা পেন হুসবেগেন হাম বাইরের ফের জেহেগে হাম এফ এম ফোর কর দেবো জানি এগোত বেতো দে দিহার তে আলমে দেহা সাতারাই ফেটে মিনিস্ট্রি আলমেন না মি বেন্ডে ট্রান্সফার হিসাব ফেটে আলগমে আমি হাম আন্দানি এগোত মি ফেন জেহেরা রাটা ফেম ফোর কর দেবো রাটা এগোত এভারেজ গা গানা ফানসাহ রাটা ভোরে আরেক তে গোস দেহাস তিনস্তে টানু ফেং কিউবিক মিটার্স ফেং এই আহার কারণ হাই পয়েন্ট হাতের মিলিয়ন রুপিয়া দেন মি আদে দেখি মানে মি হিসাব দেখি আড়গান হেতু করি মে কারণ মি দোড়ু আর হাতে আড় মানে হুটিকে এই সব বাকি মি আড়গান মে ফেরে ফোনওয়াং মি সিস্টেম গায়াম করে হিত বদে রাখা বড় বড় বালাফ রিকোয়েস্ট করি মা বালাফ এ রাসুকা সিস্টেম এতো তো দেখবেন এগিয়ে না তাদের তো হিত মধ্যে মধ্যে রাসা বেঁচে এম এগোতা বাদাফ আমি এ রিকোয়েস্ট আসি আলম এতে রিজেক্ট করে এগোতা উপরের করে একে সব দাঁড় আমা উস তাকে কানেলি ফা প্রসিজার তাকে সেট করে মিশাল লেখা রাসা কম তাকে ফেং হুসবি কমিটি তাকে তাকা ফেং আড়ানি হুসবি হুসবি যে আমি অন্য প্রোটোকল থাকি কাউন্সিলিং এদেনি রাষ্ট্র কাউন্সিল রাষ্ট্র কাউন্সিল ফেন একটা ব্রাঞ্চ প্রাঞ্চ নেতিয়া হেড অফিয়া হেড অফিয়া গোসকে এবে ফোন দেন যেহেন চেক করাং সাইটুকা এ রিকোয়েস্ট করে কুরমা কি এই ভেরিফাই করানি রাষ্ট্র লেভেলগা কফা দেন এ প্রসেস করে গেলেন দেন মিনিস্ট্রি মেনানি এগ্রিমেন্ট দর্শন পেনক লেবা মেসাকে কুরবানি হ্যাঁ পেনক পারাগালে মেসাকে কুরম দে মিহাতানা দেন হাম দিমাওয়া এমসে কি বে হাম বোক বারে বেহি ফেমডুবা পাহাড় তা হোক হাম আলমে গে নিজাম থেকে গেল দিবে এ বাবা থেকে আলমে গে মে নিজাম থেকে মিশাল থাকা নর্দমা এবার বারে তিলাগে হন মেন হো থাকে হন আনে মে হোলি থাকা এম ফ্লাড বেগে গোস বাই পাহাড় মে এবার বান্ডু মেস বে মে রাজিসার কাঙ্ক বসে ভাবে এম মিদং মুরিয়াত থেকে সিগা আগো হেমি কাঙ্ক দে আলমে বারে তাপা গোথাকা এতরে নিমা আলমে এ গজ্জ হতো মি কুরমাত তাঙ্ক মি এবার বড় বেগে দে আমি গোতা ফেম ফাটা যাতে তাই রূপ দিবা সব ব্যবস্থা বহুরে তেন হামা ফেং উপে তুমি করেন যে হারদ দেন পুলিশ পা করি আলম নাকি হামা লোন বেনু মেরু ফেং উপাদা বাই বি বা হামা বড় হারাতে দা কামে কামা কা বাতে কাম পাহ করলাম দেন হামা মে বাজার মানে মে গুরুমাও কে অলমেন না দিমাবে দান হামা বাইক কাং কাং নুনি এ রিস্ক তা এই মে ফ্রেন্ডকে বসিল মে হা মাদ তানেগা উলেমন দায়ের দেন গুরুমাতে দান বাইক কাং কাং অলমেন অ্যাড্রেস করে যে এই অলগম নাকি মেহার বগে সিস্টেম তা ফার্মা কো বিল্ড করে ফামে নানি অলগম নাকি ইন্টিগ্রেটেড ওয়াটার রিসোর্স ম্যানেজড সিস্টেমে গতবা মানে কি মি ফেনগে নিজাম বিল্ড করে ফেমেন বারে ফেম বেস ইন্টিগ্রেট করবে গত বিমা এম মিশাল বারে বে মধুবা আর মধ্যে 100% আর বাসিলওয়াং
එහෙම නැ අනෙක එබේ කොස්පීතුරු වගෙන් දාන්න මිහාර වගේ පර්මාත මින්නන කුරේපා මේ මෙවරේජ් එක 5735% දෙතරේක වාරේ පෙන් ටු මැක්සිමම් ලගේ වර ඩිසයින් කොපෙන්නනි ബാക്കി බල් මෙම් මේ ඉන්ජෙක්ට් කුබෙන් දේ ආරෝ පෙනු එහෙම මිහාර මේ ගත මේ බදල් අන්නේඤා 100% ජෙහෙනි ආරෝය අවුරුදු ස්විච් කරක් එහෙම බාපහරු ගහම අනකයි ඉතුරුගේ දාන කොස්ලා ගෙන් දාන එහෙම මේ ගොරිම අවුග මික කරමු දායරම ඉතුරු ගොංජ හොත පුරිමතුම කේ එයිම ලෙකමක නුවේ දාන දැන් එහෙම එහෙම එහෙම බාපහරදා කාල මෙන් වාන කොට කි එහෙම එහෙම බඤ්ඤා එක්ක වාරේ පන බරසා වාලේ කුඩල ගෙන් දාන මේ එහෙම අලුමෙන්ද දෙපි ගෙන් දාන වරබඩු මේ හේනරකම කැපේ ගදාන ඒකත මේ බෙදවරි බඤ්ඤා දැන්මයි ගත අවුල් මේ ආබාධී ඉතුරු මේ ඒ බේනුන් එක එක බේනුන් ත ඉතුරු බවරක වෙසමල් මේ මේ ඩිමාන්ඩ් දාන ඉතුරු වමු මේ එහෙම දැන් ඒ මානේ කිය කුරින් පහක් පුරෙන් ඩිසයිනර් නම් ෆුලි ප්‍රසවා පිටම කවද ගන්නාර බදල වෙන දාන දැන් හම ඒ බලාලම් බැරුවට මේ අලුයන් මේ කුරම දා බයි කන්දත්ත මේ පුරියරු වම්බස් එතු ඒගොත මේ ඒගොතුන් මේ නර්දමා මේ මේ මේ දායරාක මනකට සමයි වර බඩුව ගොංජහු මීහුන් මේ ෆන්නේ මේ දායරාක මීහුන් මේ මදුබුන් අස්ලු එහෙම මේගොතුන් මේ අලුයන් මේ වරපහුන් මේ ඉන්නාන මේ කෝස්තක ඩෙවල පර්මාකෝ මේ ආම් කුරේපා මේ මානේකි මිහාර හිතබතුක තිවි ෆරාතා කිවස් මේ දබ්බෙගෙන් මේ මේ ලෙවල් ක කොමසාරික ට්‍රේනින් ලිෆ්ට් තිය බයික වුන් දිගතුන් අලබේන අ කොහෙම් මෙhari නන් පරමකෝ මේ තබ්බිස් කරමුන් ගබද ඒගතුන් මේ මේ අ කොහක් දරේක මේ සර්ටිෆිකට් ලැබෙ තින আদি හතරක කෝස්ත මේ කෝස්තවක තරේක හිම නැන පලමින් ෆෙන් ටෙස්ට් කරමුගේ මේ ඒ කෝස් දෙන් ෆෙන් වෙස දන්දුමා වෙස් ඔපරේට් කරමුගේ මේ කරමා බෙහ තම්රේනත දිගතුන් අලගන් මෙන් මේ මේ කෝස්ත මෙහාර වෙස් මේ ෆර්මා කුරේ ෆම්මනේ මේ ඒරු ගැටිවේට් ඔතොරිටි මිහාර මිහාරගේ එම්එන්එස් ඩියා හම ගුලිගෙන් අලුගන් මෙන් මිනිස්ට්‍රියෙන් තයාර කරපු වෙරි හම කෝස්තකෙන් ඒ මිහාර වෙසබ ඒකි මේ ඒකි ඉන්ස්ටිටියුට් තවක මේ බා කෝස්ත කුරියෙද්ද ඒකට අලුගන් මිහාතන මේ ට්‍රේන් කොෆින් ගාන දිස තැන් හකුදි මේ කෝස්තවක තැර අදවස් තම වරක් ගිනා දකල් මන්න බෙබෙනුවේ ඒ සවබකේ අලුගන් මෙන් මිහාර මේ අලුමගේ ගානෝනේ ෆ්‍රේම් වර්ක් එකෙන් ගතුන් මේ මදුවගෙන් දෙමීහක් වර තිබෙන් ගබජ මේ ඒ මදුවගෙන් මම එම්මෙන් දැක්කේ සල්ම දැක්කේ වතු හිදුම හිදුමතු කතිව එම්මෙන් දැක්කේ සම රගන තමුරේ මුත්‍ය බයික වාග බජ එක මදුවගෙන් දෙමීහක් වර තිබෙන් බජ මේ හිදුමත් බෙලයිසස් දීගෙන් හිදුම ෆෝර් කර දිනුම ග ඒගොතම් මෙහාර සම එබ කොස්තක් පුරියද දෙගම බලාල බෙන්මණි කුරින් පාකුරෙන් අලුමෙන් ආප් සිස්ටම් තගම් කුරේ සම අබදවස් අන්නාන එක එක මේ මේ නීඩ් තහුණාන ඒක තරේග මේ අප්ග්‍රේඩ් කුරු මේ දැන් ආම රිපයර් එක්ස්ටෙන්ෂන් එක්ස්ටෙන්ෂන් එක කී ආමුක රඩරුග අලුමෙන් සිස්ටම් බිල්ඩ් කොන් නිම්මාලීම නිම්මාලා පගාන අහතක පොන් අනකබස් මේ ආ සෙටල්මන්ට් එක ඇස අලුමෙන් ජෙහ ඉදමාලක හිදම ගෙන්ද මිසාලක අහම මිසාලක බලමහෙග බොටෝ රෂෙග්ග කොමියුනිටි වක හිසබ් වක එක ඔබාලම ඩිසයින් ක බිල්ඩ් කරි කොප ඒක ඒ පහ දැන් අනෙක් කා රෂ ගෙන් දිමාලයක ආබාධ වීම එතනකයි බජේ හිදුම ගෙන්ද ඒ ඔලම්පික් එක්ස්ටෙන්ෂන් කිනුන් එක්ස්පෑන්ඩ් කරම කි මේ හිදුම එම් දිගත මිහාර සම අලුමෙන් කොන්ට්‍රැක්ට් කුරෙවි ගෙන් දෙ ප්‍රොජෙක්ට් එක කුරියෙද්ද ඒ මේ දරෂුග කොල්පොට්ටා විලුපුෂීග ඒ ගාම් කුරේ පවරි 100 හවුස් යුනිට පෙන්නන දමගේ මේ හිදුම පෝර්ග දෙන්නක මසක් ඒ ප්‍රොජෙක්ට් ඒ දෙ ප්‍රොජෙක්ට් බදේ කුරේ මිහාර වෙස් ඒ දම් මේ දරෂුග මේ සතේ හවුස් යුනිට කියම වර දවස පවරි හවුස් යුනිට තක මේ හිදුම පෝර්ග නුදෙවි එතන කමිහුන් මද වෙතිබි එහෙම මිහාර සර්කාර වර ඉස්කමෙදීක එමසක බද බර බර කුරිය දෙන් හැම ඒක ඉතුර හැම අශාර රෂෙග්ගේ මේ බෙදෙන්නේ එක එක එක්ස්පෙන්ෂන් ත එබද මේකටදක හිමනේ නම පහක් වදලා මේ එහෙ බහිමන යම මේ ටූරිසම් සෝන් තක කලෙක්ෂන් දෙනුම් බස බහිමනේ හම බය රඩටුග ඒවෙත් මිහාර මේකටර වද ෆේන් ක බහිම මිහාර මිහුරයක් බස බද කුරිය මිහාර
देख हम मैं अलगन में मैं मिखन कुरम दायर अलमें के हम विगारों ने प्रेम भोग तक दरिया अब तो बदल सके अब गिनने जाए देख मैं कबे कबे की मैं गानों ने नूने गवाय देख दाब तंबिस में हम दो कली मन निम्नी के नो हिंगम फैशी में इधिमा वा कंकम अलियालुवा नूने या मैं गिनने जाए बदल तक अब जस गिनने जाए एक तो अलगन में मिहारो मैं परमा कुरम दा रेगुलेशन बेवर में रेगुलेशन ऐ मैं दायरा हरकत रे वहा सको पढ़ने को तो हरकत रे वा बेफुड़ नकी मी मी हुद्दे नुने लाइसेंस लिफ वा बाय के हेदु ए मिहार और मी कागड़ का मेरे गजर पे मते फरमा करे वा मी एम वरा कैर मुस्तबले गल बनना मी गजट करे लगे ताने मी मैगर मकसद है कि मी मिसाल का अलमेंगे नर्दमा डिफेंस डिजाइन करा मी है कि एकम के वक्त हाउस लाइसेंस वाला में कब आगे बजे मिसाल के बल में का में कंस्ट्रक्शन में हाउस निर्माण करने के तरह का वैसा आरक्षण तेरे वास सिविल इंजीनियर उन्हें कि वक्त हाउस होते थे के चेकअप से गोतु का वक्त हाउस होते थे के देवी फाती उबाब हम एमएर उन आड़गर में वैसे बिहार में निवता नर्दमा मुंगा दे एहम बेस ब्यागुलुम हिदमत देव देव नाज देह मि गवाज ग दसु बाकी हुदे नगंज है एहम एहुद्दा मि एहुद्दा नगा कुरम कुरम ग मि गवाय तबस कुरम कुरम पहु कुरिय देवन एहम मि मि हास कोते ग पहा कोले बेन वनी बेन मकी अरगन बेन वेस देव देव दा हिदमत की हिदमत के फेम रगाळ करेबी सिस्टम दा के डिजाइन रगाळ करेबी मी कंग कंग पहिवे ग दियु एं हमे ग देख हम मी अलगम मी हर बे रेगुलेशन दल हम कावा कराने बैठा मिसाल का प्लम्बिंग मी हर रेगुलेशन हम पहु प्लम्बिंग का मसाक तो पूरे पुले वैन एक हम के वाके हासत मैं हुद्देन उन्हें लहसा जाएगा ना बा हमें को तो मिसाल का पहना नदमा निजाम तो डिजाइन करा इंजीनियर उन ता मिसाल का मी हर बे जिया डिजाइन करे हम सिविल इंजीनियर हूँ सिविल इंजीनियर तो कि मी हर कंस्ट्रक्शन मिनिस्ट्री का रजिस्ट्री फतेह पाए देख अलगर में मी हर मी ती फर्मा को नानी ए बेफर न की एक होगा रजिस्ट्री को फतेह पाए वेज जिया अलगर में ए प्रोसेस तेरे अनुवादे अलगर में रेगुलेशन के बुना मी बाय हम भी बीमा अलग में यूटिलिटी रेगुलेटर ऑथोरिटी एहुद देने हम में कम में यह डिटेल्स को मिहार एफरात तक मी रुए बजाने डेंगू रे फरात तक आलम हम एहुन इजरात पूरे में कोफ पूरे का पूरे में केदार हम मी मकसद है कि हम मी गवाय तो हमारे कालम में वैस मी दायरा बन वा मी फंड मेरी हम लाइसेंस नहीं हो दिल भी की माँ बाइक है तो हम हमें मेरे मंगलों में मिहार हदम दा हम एक मुसूल में एक गाइडलाइन मैं अलग में क्या मैं कैसे अमाद की मैं अलग रेगुलेशन मैं एक कंटम में असल नर्दमा निजाम में हिमायत कर विगन दान जहे अलग में अतुम कर वे कंकम एक वो तो मैं ग्रीस नूनी मैं कैफे रेस्टोरेंट तक मैं बेर करा मैं कक्का फिर मैं बेर करा इतने कि आप हम गिन बाहर वर बढ़ती गलुन ली विगन दा मैं चका बी थी वे ये वागो थे कि एक तरह के मैं हूँ तेवचे दगोस होली का हर ला ब्लॉक वे मिकन का निमावाती मि हले दे मिकब की असलो मि वरा पम रेस्ट भरिया मि आमन मि बे पब्लिक फोरम तक तेरे बेसमा मि आयसे मि इन सवाल मि कैफे रेस्टोरेंट हिंगवा फरा तक मि मि रगल उसूल अम जे ग दो एम ए गो तो अलमन से हम एक इंस्ट्रक्शन राइस ऑफ हूं एस मि गो त मि मिकन मि वकी गो तक मि रेगुलेटरी अथॉरिटी गोली के मिकन कुरा हम आलू का मिहारी नारे में के गाइडलाइन है आधा मी मिहार भी एक फरमा को रे मस्से करे बते बेनु मकी मिदर ने भी हैं मी कैपे हिंग अपराध तकुम बस बेफोलों अमेले इत्ते इतनों के इंस्टॉल करना बेनु बच्चिया मिहारो के हिदमत दे फराता मी उन्ने उसोल के तेरे बेफोल ने हुरहाल आएगे मी अमेले इत्ते हुरहाल बहटे ना हम फरमा पास करे गोस इंस्टॉल करे एक बता देख हम अलवर में मी दायरा का ये तो हम कांग कांग मैं अब जस बल्लम दम निगोतुंग अलवर ने मिहार हम आमाले बटन सॉरेज कंपनी या हम सर बिजनेस गुड़िगंग हम फरम दाए मस्से कमी डीप सी डीसे देश नकी दंग तंगोले कुरिंग मी अलवर हाथुंग ये तो गान की मी कितने तक हर कुरिंग हम मीडिया इन्ना ने मी तित्तीले बेफा मी एमडब्ल्यूसी फरातुंग अलवर मी हेमा मी कब की असलो मी गान का फसते मी थर आडिंग मी मी मेरे फ्रेंड हम
mi ekama tira kwal dani bi dem bi hama bodo technical process e gathare dem mi mi har bikam ge hama technical feasibility e bakuri e dem wc ya mi nove ge mi flotation company ai ko e me mi alo me pa me meeting ga mi har e be from bidala fa ne mi mi har ge niela feasibility ni me ne kama dem alo me pa ne mi feasibility ga bunai chaka ma mi financially ade technically mi feasible kama to alo me ge mi ma hawla mi har mi practice e ba kurebe novega me ekam me municipal scale ko no ebe from ha testing ke bolani ema me alon men ebe from hama gena sample mati ke pennane e pen kan wadin upad me naga pen upad da pore me hama alon men me penu ke wasil ahas ko bim ke penu ke wasil himay kurma ki e alon men abadas wara ma samal kon dekam me ke me pennane alon men hama rashig ke pen pasale upadi pa wa go me hama wara wara kura kura rajega fem pas later go me fenani then hama me ge ke ba ta hunna ne ki wai go ta me alom ke fem buru hama ga ga na me gen dakka de de me har adin pen macha ga ra ta nikka bim ngeli de to me ka ta kama motor cycle ane hum padenya then hama beden ne me fenu ke wasila himaya kurma arugan me hama kenidale masak kore nigoto arugan miha ta namas ka anda ka tir sa da se ga ba detail assessment me hara da khada fa ba alu alu me kuriya utanu alu me amaza ki huria rasek ga uri mir penu ge wasila ta ki koba to ki hawar ke bohur to ki hawar ge bomina to huri ki ha volume me bohur to mi huria che chek kore be me bigoto tir sa da se ga alu me hara hada fe mi ti me ege sampal alu be dakka adari mi algorithm bi hedi radashuga mi alom negi mi ke deparameters misalaka thickness mi ehuri volume misalaka bim ke huri

නළුගොඩ රයිසු ජුම්මෝරියගේ ෆරැප්පොලුන් දිවඩන්න ඩයිරක්ෂන්නකී මේ මිසාදක මාදයගේ මගුතකුගේ මේ පාක්කොරුන්ග මස්සදාක මේ එම්ම බොඩ ශකුවාමියන්නනි කංකම් මතීග මගුතෝගේ කංකම් මතීග මේ වෙස් එවෙස් කහද ඉන්තිසාමෙන් නැති පාක එබ කොල්ලේ මේ පාක් කොරානේ මේ මගු මතීග වෙස් මේ ඉන්තිසාම්තකින් හුට්ටස ඉන්තිසාම්තක එක්ගොත්කන් නෝනේ හුන්නනේ කී පාක් කොරේ දැන් මේ මේ මිසාදක දෙෆරාතුගේ මගුගේ දෙෆරාතුගේ සෙවහුරේ පාක් කොෆ වර ගිනාද දක එහෙම මේවා මිකන්තත්තකන් හල්ල හෝදුමුගේ උතුම් මේ මේ අරුණෙහිවනි මේ වරගෙන දෙක මගුතන් එබහරි ග්‍රේට මාදය එරයා බලෑ්කම වන්න හැමීම අරුගන්මෙන් හම සිටි කවන්සිල්ගේ එහි තෙරිකම් සෝදෑගෙන් අදි මේ මිකම ගුල හුරි හමොස්සසාතකගේ සෙහි තෙරිකම් හෝදාගේ මාදයක මගුතක් කුරෙහොමගේ මසෙක්කේ මේ කංකම් මතීග පාකු නුකුරවය ගොත මේ හම මේ රොංගු දමයගෙන් අදි කොම්මෙස්වරක මේ බේනුම් කුරවේන එහෙන් කාද වසී දෙත්ත වෙස් බේනුම් කොග්ගෙන් කුරවේ තෝ මසෙක්ක මි කුරණ මිහාරකු මා බොඩෙති මේ එක එකගොත නුකොෆියා මේ වකි කුරා කමෙන් නෑ ඉගේතු මිසාදක හම බහට්ටම් වි මේ අදි ගවා දෙහෙන් ගොතස් මේ තම්ෆීස් එහා රඟල කටනුව කුරවේ එම් විම මේ හුරිහා මෝසසෑ ගුලිගෙන් මිකම එඩ්‍රෙස් කුරා අරුග ෆහරෙක්ග හම මේ තම්ෆීස් කුරවේ හාදත්තකින් ඇස්වන අදි මේ හම මියා එක්කෝ මේ පාකින්ගේ ඉතුරු වසීරච්ච තාරෆ්කුරන් ඒතු ඒක තෙරේග මේ ස්ට්‍රීට් පාකින් මෙකනිකල් අදි ඉතුරු පාකින් බිල්ඩින් තම් මාදේග මේ ගෑම් කුරුම් මේ රයිස් වර බොඩ එදි වඩන්නවා වී අවාහකම් මසක්ක කුරියක් ගැදීම ඒතු එහෙම්වීම මිකම මේ හුරිහා මෝස්සසෑ ගුලිගෙන් මසක්කෙත්තක ෆැශීම කුරින් නොදිබේ ස්පීඩුග කන්සතක පහිවගෙන් මියන්න ඉගේතු එහෙම එබේනෝග හම ආම්ම රජතුන්ගේ මංෆායා ෆසේහෙට්ටක ස්කූලක් ගෙන්දා දරිවරුන් හොස්පිටල් තක්කෑරි මිස්කිත්තක් කෑරි අදි මෙහෙන් ගොස් හයි හම මේ අදියකි බේනුන්තහු සැරූරි බේනුන්තහුග මගුමති බේනුම් කුරා ෆරඇත්තවගේ හම කොන්වීනියන්සට්ටක මේ හුරිහා මොස්සසාතකේ ගොලිගෙන් මසෙක්ක කුරාන් ඉගේතු එයි ෆෘතමති කුර විස්වාලුගේ එජ්ජවාබ කිය අනෙක් ජවාබකි කුරින් සරකාරු මාධ්‍ය පහි කියා ප්‍රෝග්‍රාම ෆෙට්ටිනුන් හියේ ආද ඒ බේසිස්ස කාලුවන් මේ බදනි ඒ මේ මසක්කතුගේ බේසිස් අන බේසිස්සකි අන මේ අලුවන් මොස්සසාතවක මැදුග ඉතුරන් ඒ කොන්සෙප් තරක්ගි කුරි ඒතු තරක්ගි කුරි අදි ප්ලේන එකුලවාද එහෙමීම මාදේ පහහි නෙට්ටිගෙන නාදේ අදිවිස් මාදේ පහහි යකි මිකමන් එලුණු ඒ ෆවන්ඩේෂන් හම මේ ඒගේ ඉතුර මි ප්ලේන ඉතුර තරක්ගී වගෙන් මෙන්න දැන් ඒක තෙරේග මිසාදක ගරාජෙන් නැති වෙහිකල් මේ රෙජිස්ට්‍රී නුකරවේ කන්ද ඒයි මේ වරක්ගෙන බේෆුන්න මේ කොම්මස්වරෙක්ග දච්චෙන් ඈකමුග වියස් එහෙන් එගවයද ඈම මේ වෙහිකල් අද එතෙරකුරි අද දවවෙජ් ගේතු එහෙන්වීම ඒක එබයි වරනඟලු කුරියරු මැදලිමිෂ දැන් එහෙන් නමයිස් හම ආමුරයිතුන්න කොම්මස්වරෙක්ගේ දත්තකවස් හුරදාන මිසාදක එහෙමම ගවායදෙන් ඈම ඒ ගොන්නාන දෙසයිඩ් ඒතු දෙසයිඩ් ඔන්නාන එහෙම්වීම මුලි ජුම්ල මස්සදයන් එඩ්‍රෙස් කුරායරුග සරුකාරුම් බේනුම් වේ හම මිහු දෙමස්සදයක් වෙස එකශීගම්වා කොම්ෆෝටේ ගෙන්න්න ගේතු එහෙම අරු නුම්මීතු කරම් පුරත්තම සුවාල් ජවාබ දෙවිජ්ජකම කොම්මස්වරක දෙන් විදාළුවේ බයිලටරල් ඉන්වස්මන් ට්‍රීටි ඉන්ඩියා එක්ක සොයකුරි බයිලට සොයකුරම් මි රෙඩීවා බයිලටරල් ඉන්වස්මන් ට්‍රීටි මිහාරයෝති දෙෆරාතුගේ නෙගෝසිේෂන්ස් නිමිෆ මේ අලුවන්මෙන් මේ මිහාරමි කුරණී ලීගල් මසෙක්කේ ලීගලි දෙෆරාතුන් බදංජයේ බෙදුන්ත බෙදුමුග මසෙක්කේ ඉගේතු ලීගල් ස්ක්‍රැබිංග මසෙක්කෙන් නිගෙන්දනි කොම් ෆෑදා ඇත්තෝ මිකම වානි මිකමුගේ ෆෑදාතක බදා අයරුග මේ රාජ්‍යයේගේ ආම්දනී මින්නනි මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රීය ටුවරිසම් ඉන්ඩස්ට්‍රී වශයගේ වර බොඩම ඔන්නනි මේ ඩිවලොප් කුරේ රාජ්‍යයගේ ඉකොනමි මේ මිගොත ආම්දනී ලිබේ එරුග ලිබේ ආම්දනී දෙකොළු නුජහකම මිවානි යනුන්ට අදිවස් මේ එහෙම්වීම සරුකාරුන් විස්නන් ජෙහේ මේ කොබෑතෝ ඉතුරක් කුරවැනි කන්තත්තකි ඉතුරු මාකෙට්තක දිවේ රාජ්‍ය අයිසුලේට් වෙෆෙන් නුබේවෙන රාජ්‍ය ඉතුරු මාකෙට්තහුගේ තෙරය වන්නන් ජහන රාජ්‍යයේගේ සවිස් රාජ්‍යයගේ ගුඩ්ස් මේ ඉතුරන් එක්ස්පෝට් කුරවෙන ගොත් ගොයි හෝදන් ජයන ඉතුරන් එක්ස්පෝට් කුරන් හුරි ලුයිතන් හෝදන් ජයන ඉන්වෙස්ට් කුරුමට්ටකා රාජ්‍යයේගේ හියාල්තක රාජ්‍යයේගේ රජතුන්ගේ මේ නිසුවානුන්ගේ

හද්දවා බොඩුකුරෙව්වි රස්කලාකු ඉස්වෙදිය මිසාලකා නුල උඩුතකායි බින්තන් හෙද්දෙවි රස්කලාකු නොෆන්න කන්තකායි ෆෙන්න කන්තත් දෙනවඩිගෙන්වා රස්කලාකු ඉබරස්කලාන්ගේ අලුතකුන්ගේ මෙදුග එවරෙන් ಖಿಲಾಫ್ ವೆಗೆನ್ ಉಲುನು ಕಂತೋಗೆ ಮಚ್ಚ ನಿಯಾ ಕುರಬ್ಬಾನಿ ಇಬರಸ್ಕಲಾಂಗೇ.

බිමගා වාහා තකිචායි එයා එකු එයා එෆ්ෆද තකෙති ලිබුණුකම් ගාවී නම ඔයාමෙ දුවහගේ ගදෆද අසාබු මුතිවුම ටක එයින් ෆිදිය දිනීහෙ අදි එවරෙන් හීවෙසනුකරා කන්ත එදුවහුන් අබ්බෝහුගේ හදරතුන් එවරෙන්න්න ෆාළුවානෙතේ.

නුවත එමීහකං අජාබු ෆෙනගෙන් අන්න හිඳු මෙලාය අදි එහරු දුනිය රුජුවවුමෙ ලිබේන නමයේ බුණන් ජෙහිදානතියේ ෆහෙ ඒරුම් තිමං අලාවාහොෂී එහසාන් තෙරින්ගේ තෙරෙන්නේ.

හම කශවරුන් තිමන් රස් කලාන්ගේ ආයත්ත කළේග ගාතන් අයි ෆහ කලේ එ ආයත්ත දෝකුරීමොයි අධි බොඩාවගතීමුවයි අධි කලේවී කාෆිරුන්ගේ තෙරෙන්නේ.

ඇකුන් හිතුමායකු ලවා ගෙන්දවේ නැති. අදි එස්වරුගේගේ කෑරිය එවරෙන්නං ආදවේ හිඳු එතාන්ගේ දුරතම් හුළු විෆා හුන්නා නැති. අදි එතාන්ගේ බඩේරෙන් එවරෙන්නම් විදාල්වා නැති. තියබෑ මීහුන්ගේ මච්ච සලාම් හොට්ට තියබෑ මීහුන් රංගලං උලෆීමුවේ සහ ඒ ස්වර්ගේගා අබද දෙමිතිබෙනවි ගොතුග තියබෑ මීහුන් එතනම් වන්නාශේ.

0: ඉවහින්ගේ අමිල්ල වන්කන් කුයරු ඇතේ
1: දිවහින්ගේ උපදුන් දෙරිකන් දක්වාද
0: බෙහින්ගේ මාජීගේ මන්සට සිප්පකුදේ
1: දිවහින්ගේ අඩු
0: දෙහි රජ්ජයේගේ අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
0: අඩ්ඩි හනුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
2: සදවදේ ඉෂින්ද
3: කමුක්ත වලවන්න ගෝලෙවි
2: සදක හරකට කොමම සික්‍රේ වර ෆරවාතරි කමයි කිරංගල් කුරා මොජෙ අහර මෙලිස් නොබෙලිස් උරිහා කම ස්තිකරනේ වර ජිම්මාදරු කමයි කො එක වාහකක ශුක්‍රාදා කුරම් වෙගෙන් ගෝවාලි
3: ශුක්‍රියා ස
2: තෙගතන් අබදස් කුරියද්ද තෙහිවර ෆරවාතරි ක දුකන ලාතින්ගේ

0: صحف إبراهيم وموسى. صدق الله العظيم.
1: تيسوي كيرتي قروان كيبون
2: එංහා 4940 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ෆිකහු සුන්නා
1: අනේ එකලෙක් ෆානා අබෝහුර සුන්නේ වේ අබෝහුරරත් ක ෆාන්ගේ අරිහුන්

මාර්ගරේ අංගඩි 30 මිනිත් මේ දෙවිරාජයේ ගඩු දෙවිරාජ ගඩු දෙගල්කම මේ ගඩේ ගමගෙන ස්තනි බස් ෆාර්ම යල්ගමෙන් තංගොල කුණින් ගෙන ස්තේ ෆා ප්‍රෝග්‍රෑම් එක

0: සංහාර
1: මේ දිවෙහි රාජ්‍යයේ අඩුගේ උපෙතුමේ
2: කොම්මෙ උමුරක
3: කොම්මෙ ෆන්තියක
2: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 4349 kHz medium wave
3: අඩි 90 megahertz fm band
1: ರಾಜ್ಯಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬೆಗೆ ಹುರಿಗೆ ಎಸ್ ಅಗೆ ದೆಕ್ಕುಮ ಕಾಣುಲ ಪಿಎಸ್ಎಂಗೆ ಚೆರಲ್ತ ಫೋನು ಅಡುವ ಹಾಲ ಬಲಾಲುಮ ಫಸೇಹ ಗೊತೆ.

0: ගෞම එක හුරගම් වෙස් ඊටුකුරින් මිහාර පෝඩක එන
1: කාවා ටීග පොකට එන්නතුන් කොන්තක ෆෝනුලනි කාවා කාවා පාස්කෝට් අතුන් ඉසංගරණි කුගෙල්ලි ජයයෝ කාවේ කණිත දෙනි ෆොෂිගෙල්ලි ජයයෝ
2: කොක්කෝ හාස්නුවේ කාෆේ දෙනි හජ්ජන් උම්රා ප්ලෙන් නගක් කොංකමක කාෆා හාස්වාම්වි ඉතුරු මාලුමත් එලයිඩ් මොබයිල් ඇප් අදි myelite.mv
3: එලයිඩ් ආයිලාය මර්හබා
4: දරිෆුල්ගේ මුස්තක්බලටකා ෆහර් රකා කුරං අවහ ෆට්ටවා මිහාරු BML kids සේවය account එක කොම්මෙ වගුතකු වෙස් online කොන් හුළුවෙන දරිෆුලං අශාරාර් ෆොර්මොන් මේ account එකුජ්ජගේ අමිල් account අ ඔටොමැටිකුම් බදල්වන්න BML like ෆහර් රකා කුරවා
5: It begins with a spark. A singular moment where theory becomes reality. We don't just study the world around us. We design the frameworks that move it forward. From the exact calculation to the perfect structural balance. Precision, innovation, mastery. Engineer the future.
6: At the northern end of the Maldives, a transformative new development is underway. Hooligan Yacht Marina is set to become a world-class regional hub for yachts and recreational vessels by taking full advantage of its strategic location on a vital maritime route. MPL invites interested operators and developers to join us. The future begins here.

0: ගන්නවර් මාස්ක් අලුවෑගෙන් වඩා ගන්නමු හාස්සකෝ මේ ފަතුම් ෆිංගස් හුන් අන්න ගොබ් වෙෆා හුන් වත්තරු වියස් වානේ වාකේකි දැන් දෑරුකෙස් එ ඔන්න උසූලෙක මතින් එච්පීඒගේ ලාාගේ දශුන්නේ තන්තන බයිෆාර එබ හුරි එගෙ තො ෆෙනිෆා මේ හුන්න බේෆලුන් එක තන්තනන් හම හුන් ඇස්කෙන් වඩන්න වෆේ සුරිතන් එබ හුරිගෙ තො ෆෙනිෆා දෙන් එහෙවෙම ඒවෙස් අනේ වර දෙරකොබ්වා කංකං නහෙවෙම එකන් හම අරගොනන් කැස්වාහ කොල
1: ඒ අලුන් මෙ වාහක දැක්කමුන් මිදනී මීසල්ස් නුවත හිම බිහි මි බයියා ගුලේ ගොතුන් මල්මත් ෆෝර්කොත්තෙන් වැඩෑන් ස්ටඩියෝ ගමී නෙවී ඉන්දිරා ගාන්ධී මෙමෝරියල් හොස්පිටල් සීනිය රේඩියෝලෝජිස්ට ඩොක්ටර් ෆාත්මත් මුෆ්ලිහා අද අලුගමෙන් අනික්කාව සිතුර බේෆ්‍රකා ගුලිෆා මි ෆහරු මි අලුගමෙන් ගුලිෆා මි වනී අබ්දුරසාක ඉස්ලාම් ලේකුම්
0: HPN aron abol korani mass vaccination ye to kadala famio ti ebe furnashe awana miswal jawab de vichakane datta ebe furnashe mi har timanna men target korani mi group ki mi emme ginam berteri nukume ole group e mi be furnashe mi kurim bes booster bes tibe faneti nuniyamun vaccine dibe fanuwa kamar wen shakku wane datto me ar vaccine jaharu ka ba balan jehe kurim vaccine jehe kamuge shakku wa kam wenya mi age group ashe agamen jahamu me har medane namaves ගේගේ හුරියෝ ඉතෝ ගේගේ වෙජ්ජියා එහෙම වෙජ්ජියා HPA ක දශුන් යන්න උසූලකුන් එමීහක ජෙහෙලේ ඒස් මෙදන්නම ඔලේ වහකේකි
1: අබ්දුරසක්
2: මෙහා රවාපේ යන්නේ ඩිෆයි ද නියනේ වාසේකි
1: ඩිෆයින් ඉසම් දව්වීම
2: දව්වෙපා අදික හිතුගේ බකල බයිපාස් කරලා එක හදාපො දුන්නේ
0: ඒකයි ආදේ එම් බීමා මිහාරු එම්ෙ රංගලු වාණි
2: මිහාරු එන්ජියෝප්ලාස්ටි
0: හදවාෆ බේස් නංගවාති දුගුමු අනේ දිගුමුතතක
2: දෙත්තු
0: ආදේ දිගුමුතතක නංගවමන් දා බේෆුල එම්ෙ රංගලු වාණි ඒ බේෆුල එක්ක ඒ බයි බේස්තක් නංගවමන් දා බේෆුන එම්ෙ රංගලු වාණි ඒ බේෆුල දක්කවා ඩොක්ටරස් මශවරා කුරුමෆහු කුරිය ගෙන්දෙවුන් ගේත අපතරසක්
2: මියර අල්ගොඩ ලක්කන්නේ ෆොප්පා මේ ඩොක්ටර් කනේ ඩොක්ටර් ක මේ යතර හටි ඩොක්ටර් ක මේ හිතු ඩොක්ටර් ක මේ අල්ගොඩ පරවා දෙඩක්
0: ආ එම් ෆොප්පා මේගේ අනේ මීසල්ස් ෆෙතරේ කෝ ඉංගල වදෙත ආ මීසල් ෆෙතරේ නිය අල්මෙන්ගේ නේවාලා නිසා මම හැමම නේවාලා ඩොක්ටර් මෂවර කොල්දවා ඉංගෙත කොල්දවාෆා කුරියා ගෙන්දවා ඉංගෙත දැන් එම්ම රංගලු කමකි රක්කා තෙරිමු දෙත්තු එම් බීමා
2: බෝල්තෙරි එහෙම
0: බීමා අලුගම එම්මෙන් සිල්ති මාස්ක් කරමු මි ගෙන්දනි බදේ ඔලේ කම වඤ්ඤාමු බේර නුකුන්න වෑර මාස්කෙන් අලු වෑගෙන් කොම් මෙහෙ නුකුන්න වෙන් ජෙහෙන්ය වඩන්න වාශි නුනේ නුනේ මෙදෙන් නෙවි අලුගම මේ ඉල්ති වාස් කරණි එහි අබ්දුල් රසාක් ෆද බේ ෆුලුන් නම් අලුගම මෙන් එ බලි ෆෙතුරේ නුදිනු මට්ටක ඉංගෙතෝ එම් අලුගම මාස් මිකරනේ හෙම් බේෆුන ෂෙන්ගෙතෝ එහෙංගෙතෝ එවර බොර ශුක්‍රියා දෙත ගොන
2: ඉතස බොර ශුක්‍රියා
1: මුස්ලිම් ආද ශුක්‍රියා එංගෙත වකියලන්මෙ අද අබ්දුරසා ගවකේ ෆණිකා සර්ගුන් මේතර බේෆ්‍ර කවහක දැක්කාලා නින්ගෙත මි ෆාර්ගුල ෆනි ඉබ්‍රාහිම් මුසා ඉස්ලාම් আলাইকুম
3: වාලයිකුම් අස්සලාම රහමතුල්ලාහි වබරකාත්
1: කීනතෝ

0: మీ అన్న అర్ధఫూస్ ఇంకేతో అర్ధఫూస్ నూనియా ము మ్యూకల్ సిక్రీషన్స్ మీచి సబం మే సగమె ఎకుజ్జా వర బొడం హమ మీ దిఫాయి నిజాం ప్లస్ మీచా ఎక్కుం అర్గమెన్ తుత్తు కుదింగే ఎ బాదే బొడువర్ వేగెన్ న్యూమోనియాయ వా కొత్త ఎత్త నూనియా ము ఎస్మాయ వా కొత్త నూనియా ఎస్మాయను మెదన్నవి నేవా ఉంద ఉకురా కొత్త ఎస్మాయ మెదన్నది ఏం కొత్త దెన్ అలుగమెన్న మిహారకం యాస్ ఫాహకురే మిహారుడే రోగ అహమెకన్ మీజల్ సెకండ్ ఎన్ను మిహార్ మిన్న రోగాక వెస్ వర దిగులా తంగ బఫేనే దెత్త దె మియదుకే మౌదుస్ కొడుకుం బేరే జహేదాఫ్ ఏ మి వాగతకి హమ కొమ్మె వైరస్ సక ఎక్కుం వెస్ హైపర్ సెన్సిటివిటీ కియా బయ్యే ಬೈಯಕ್ಕೆ ಬಹಳ ತೆಂಗೆ ಬಾಂಗೆ ತೊ ಬೈಯನ್ನು ಮಾನೇಕಿ ಎಮಿಹಾಗೆ ನೇವಾದ ನಿಜಾಮ್ಗೆ ಫಶಲ ಎಬ ಮೀ ಸೆನ್ಸಿಟೈಸ್ ವೇಯೇ ನುನಿಯಾ ಮು ಇಮ್ಯೂನ್ ರಿಯಕ್ಷನ್ ತಕ್ಕೆ ಮೇ ಅನ್ನನೆ ಹೈಪ ಸೆನ್ಸಿಟಿವ್ ಮಾನೇಕಿ ನೇವಾ ಹಿಲ್ಲ ಕುದಿನ್ ಹೆಂಗ್ ಮೀ ಸ್ಪ್ರೇ ಕಹಲ ಎಚ್ಚಕ ನುನಿಯಾಮ ಇಲಜನ್ನಕ ಮೀ ಹುಷಾರೋಣೆ ನುನಿಯಾ ಫಿನಿಫೆಂಗ್ ದೂಂ ಕಹಲಕಂಕ ಹೆಂ ಬೆಜಿಯಾಮ ಎಕುದಿಂಗೆ ಎಬುನ ಸಿಕ್ರೀಷನ್ಸ್ ತಗ್ಗಿನವೆಗೆ ನೇವಾ ಹಿಲ್ದಂಗೆ ಎಬ ಫಶೆ ಹೆಂ ಬಿಮ ಮಿಹಾರ್ ಮೇಳೆ ವೈರಸ್ ತಕ ಎಕ್ಕೊಮ್ ಇಂಗೇತೋ ಹಮ ಇಸ್ತಿಸ್ನ ನುವಾ ಗೊತಂ ಮೀಸಲ್ಸ್ ಕರೆಸ್ ಮಿ ಗೊತಂ ಹಮ ಹೈಪರ್ ಸೆನ್ಸಿಟಿವಿಟಿ ಅನ್ನಾನೆ ಅದೇ ಅಳ್ಗೊ ಮೇ ಕಾಂಪ್ಲಿಕೇಶನ್ಸ್ ತಗ ಕಣ್ಣುದಂದೆ ತೊ ದೆನ್ ಕುಡಕುದಿಂಗೆ ವಾಹಕ ದೆಕ್ಕೆವನು ಇರುಗ ಅದಿಫಾಹ ಕೊಲ್ಲಂ ಜೆಹೆ ಕಮಕಿ ಬೂಸ್ಟ್ ಇಂಗೇತೋ ಅಳ್ಗೊ ಮೇನ್ ಕುದಿಂಗ್ ಮಿ ಇಮ್ಯುನೈಸ್ ಕುರ ಮೆ ಫಶಾನಿ ಉಮುರು ಫುರಾನ್ ನುವ ಮಹು ಇಂಗೇತ ನುವ ಮಹು ಕೊಫ ದೆಮ್ ಮಿ ಅನ್ನನಿ ಅಶಾರ ಮಹು ಎಮ್ಮಿ ಮಾಗೋತಿ ಕಿ ಮಿ ದೆಡೋಸ್ಗೆ ವಾ ಇಂಗೇತ ದೆಡೋಸ್ ಹಮ ಕುರೀಮ ಮಿಯ ಮಿ ಕಿಯನಿ ವೆಲ್ ವ್ಯಾಕ್ಸಿನೇಟೆಡ್ ಮೀ ಹೆ ನೋನಿಯ ಕುಜ್ಜಕ ಮಿ ವಾನಿ ಎನುನಿಯಾಮು ಎ ದಿಫಾಯಿ ಬಾರು ಎ ಅನ್ನನ್ ಜೆಹೆ ವರ ಕಣ್ಣಾದ ದೆಡೋಸ್ ನಾನಕ ಹೆಮ್ಮೆ ಅಂಡ ವ್ಯಾಕ್ಸಿನೇಟೆಡ್ ಮೀಹು ಮಿಸಾಲಕ್ಕೆ ಎಡ್ ಡೋಸ್ ಜೆಹಿಕಂಗ್ ಮೀಹುನ ಇಂಗಿಫ ಏಕಮುಖ ದೇವನ ಡೋಸ್ ನುಜಹಕ ಮಂಜಾಮು ಮೀಲ್ತಿ ಮಾಸ್ಕುರನಿ ಅನಕ ದೇವನ ಡೋಸ್ ಜೆ ಬೂಸ್ಟ್ ಆಯ್ ಜಹ ಎಕ್ಕೊತಕ ಸೆಕ ಚೆಸ್ ನುಜಾ ಹುರಿ ಕಮ ಇಂಗೆ ಕಮ ವಂಜ ಬೊಡ್ತಿ ಮುಂಗ ಎಹೆಂಜ್ ವಜ್ ಕಮ ವಂಜಾಮ ದೆಡೋಸ್ ಜಹನ್ ಜೆಹೆನೆ ಹತ್ತರ ಹಫ್ತಾ ದೆಮೆ ದಲ್ಲಾಫ ಇಂಗೆತ ಹೆಮ ಕುಡಕುದಿನ ಅನಕ ಜೆಹೆದ ಇಂಗೆತ ಕುಡಕುದಿನ ಜೆಹಿಲಾಫ ಹೆಮ್ ವಿಮ ಎ ಕುಡಕುದಿಂಗೆ ತೆರೆಗ ಎಕ್ಕಲ ಮಿದೆನ್ ನೆವೆ ನುವ ಮಹಾ ಫನರ ಅಷಾರ ಮಹಾ ದೇತರೆ ಕುದಿನ್ ಕಿನೆತವಾನಿ ಎಕುದಿನ ಮೇವಾನಿ ಅಂಡ ವ್ಯಾಕ್ಸಿನೇಟೆಡ್ ಎಂಬಿಜೆ ಎಕುದಿನ್ ಹುಷಾಳು ಮಾ ಬಸ್ ವಾಣುಂತ ಜೆಹೆಜ್ಜೆ ಕಮವನ್ಯಾಮ ಕಾಂಪ್ಲಿಕೇಶನ್ ಅವು ಬೊಡು ಅನನುಂತ ಎಮಿ ಮಾ ದಿ ಅದಿ ಹಮ ಫಾಹ ಕೊಲ್ಲಂ ಬೇನು ಹಮ ವರ ಹಿತ ಮೇಕುಗ ವ್ಯಾಕ್ಸಿನ್ ನುಕುರವ್ವ ಬೇಫುಳು ಮೆಸ್ ಹಮ ಎಹೆನ್ ಗೌಮ್ ತೆಕ್ಕೆ ಎಫ್ ದೆ ಹಮ ದಿ ವೈರಾಜ್ಯಕ್ಕೆ ಸ್ಮಾದೆನ್ನು ಹಿಂಗೆ ತಮ್ಮಾರು ಎಹೆಮೆ ಮಾ ಏಕಮ್ಮೆ ಸಮಾಳ್ಗೊಂಡು ಫಾಹ ಕೊಲ್ಲ ಹಿಂತ ಮೇಕು ಹಿಂಗೆ ತದೆಂಗ್ ಈ ವ್ಯಾಕ್ಸಿನ್ ಅಸ್ತು ಮಿಜಹಾನಿ ಅಳ್ಗೊ ಮೆಂಗ್ ಹಮ ಮೀ ಕಾಂಟ್ರವರ್ಷಿಯಲ್ ವಾಹಕ ಏಕಮಕು ಮಿ ಜಹಾನಿ ಅಸ್ತು ಇಮ್ಯುನಿಟಿ ಅಳ್ಗೊ ಮೆನ್ನ ಫೆನ್ನಂಗೆ ಬರೆದ ಹಮ ರಿಸರ್ಚ್ ತಕ್ಕುನ್ನ ಅದು ಎಹೆಮ್ ಅಳ್ಗೊ ಮೆನ್ನ ಫೆನ್ನಮು ವೆಸ್ ಮಿದಾನಿ ವ್ಯಾಕ್ಸಿನ್ ಜೆಹಿಮ ರಂಗಳು ವಾಕಂದೆತ್ತ ದೆ ಕೊಮ್ಮೆ ಕಮಕಿ ವೆಸ್ ಏಗ ಸೈಡ್ ಇಫೆಕ್ಟ್ಸ್ ತಕ್ಕೆ ಹುಣ್ಣಾನ ಕಮೆ ಅಗೊನ್ ಈ ವಾಹಕೆ ನೋದಕ್ಕೆ ದೆನ್ ಜೆಹೆ ಏಯ್ ಮಿ ವಾಗೋತಿ ಎಹೆಮೆ ಮಿ ಉಮುರು ಫುರಾಗ ಮಿ ಮುಹಿಮು ಕಮೆ ದೆನ್ ಜೆಹೆನಿ ಎಹೆಮ್ವೆಗೆ ಕಾಂಪ್ಲಿಕೇಶನ್ ಜೈಲಮ್ಮಿತ ನೋಣಿಯಾಮ ಸುವಾಲೆಂಗ್
1: ಫಸಾರು ದಶುಗೆ ಕೂತಿನ ಅದಿ ಬಂಡ್ಬಡ್ ಮೀ ಹುಂಗೆ ಇತರು
0: ಮೀ ಮಿದನ್ನವಿ ಗೊತ್ತ ಬಿಹಿಹಾರು ಮತಿ ನೋಣಿಯಾಮು ಎಕ್ಕದ ಉಮುರುಫ್ರಾ ಮೇಲಂತ ಎ ಉಮುರುಫ್ರಾ ಗವೆಸ್ ಎ ಬೇ ಬಿಕಾಸ್ ಮೀ ವಾಗೋತಕ್ಕಿ ಹಮ ಹುಷೇಳು ಎಕ್ಸ್ಪೋಷರ್ ಮುಂಕಿ ಹಾ ಬೊಡು ಅಂತ ಮಿ ದಕ್ಕನಿ ಕೊಠರಿಯ ನೆಟ್ಸ್ ಎ ಮಸೆಕ್ಕತ್ತುಗ ಮಾಹಲ್ ಎಕ್ಕದ ನೇಂಗೆ ಮೀಹಕು ಬಯ್ಯ ಹುಷಾಳಿ ಫುರ್ ಮೀಹಕು ಹತ್ತರ ದೋಸ್ ಮೀ ಅಸು ಮಿ ರಿಪೀಟ್ ಮಿ ಕೊರನಿ ಏರಂತ ಮಿ ಚಂದ ಮಹುನ ಎಫ್ ಆರ್ ಕ್ಯೂ ಮಬರ ಎಕ್ಕದ ಹತ್ತರ ದೋಸ್ ತರೆ ಮಿ ನೇಂಗೆ ಮಿ ಕೊಂಕಾದ ವೈರಸ್ ಕ ಮೇ ಮೇ ಮಿ ಹಾಗೆ ಬಂದೆ ಹುಂ ಆಸ್ ಕೆ ಮಿ ಉಳನಿ ಹುಂ ಅಣ್ಣ ಫುರ್ತಂ ದು ಕೊನ ಅಣ್ಣ ಒಫಿಯ ಕ ನಾ ದೇವನ ದತ್ತ ವರ ವರ ಬದ್ವಾನ್ ಎಕಮಕು ದೇವನ ದು ಕೆಸ್ಸುಮಕ ಎಕ್ಕೊಮ್ ಮಿ ಐ ದತ್ತ ದೆಂಕಿನ ತ ವಾಣೆ ಕೊಟರೆ ತರೆ ಎ ಒಫಿ ಹೋಗೆ ತರೆ ಮಹಾಲ ಕಿನತ್ತ ಮೇಲೆ ಅವ್ರಿಗೆ ಮೇಲೆ ಆದ ಹುಣ್ಣ ಗೊತ್ತಕ್ಕಿ ಬಲೇಫ ಹುಟ್ಟಸ್ ತಂಕೊಳಕ್ಕ ಅರಿವೆ ಮಸ್ಸು ಕಾಲು ಗೊತ್ತಕ್ಕದ್ದೆತ್ತ ಅವ್ರಿಗೆ ಮೇಲೆ ಉಡೇನಿ ಅವ್ರಿಗೆ ಮೇಲೆ ದಿವೆ ಹಿಂಗ್ ವಾಹಕಿ ಅವ್ರಿಗೊಂಡು ಮಮ್ಮ ಮೇಂಗೆ ವಸ್ ತಕ್ಕ ವಾಹಕೆ ಮಿಂಗತ್ತ ಅವ್ರಿಗೊಂಡು ಇವೇ ප්‍රෝභවිම කියාදනේ බයියක මීහකා තිමාගේකස් බයියකා තිමාගෙන් නොවානේ එත ඒවිම වනේකි කිතම රටි මීහක වෙස් බලිව උලේකම ඥානේ මීහ සිස්නාලා ෆනිකා මිකහල හාලතෙන් උලේ දවස් කොලෙක්කම වර බල්ලවගෙන් උළු වාෂේ කිරතවගෙන මිමේස්ලස් නෝ කමද ත කොන්ටැක්ට් ට්‍රේනින් එක දන්හම එහෙම වෙච්ච කමජ බල්ලවන් වාෂේ මේ දෙකඩේරු මන්දෙන් එමාහල උතරේක හුන්නානේ මේසුමතික හුන්නානේ මසකතු මාහල වෙ ස්කූල් ග මාහල වෙස් උරියතනෙක් ගවෙස් හුන්නානේ දෙකඩේරු වන්දෙන් තනක හුන්නාන ඇල්ලේ යන්නේ මීහක වාසිල් වෙජියා මේ මීහකන් ඒ කුෂලකින් දියේ තෙන් එමීහක මේ ගෙන්දනී නොතේ කුජකු මේ ගෙන්දනී එගේ අනෙක් එගේ ගවසම කියා වරක ෆනරය අශාරය කොම් ෆනර අශාර මේ හුන්න ජෙහිකෙන් එබදේ එහෙම වෙජ කවඤ්ඤා වේ එදී එමෙ මක්කියා ෆසේ හැම් ෆෙතුරුගෙන් දානේ තෝ මේ
1: බර හදු වಾಣි
0: බර හදු වಾಣු තෝ අල්කොමෙන් අදිනෙන් ගෙන තෝ කිවෙන් තෝ නේගෙනි ಏನೇ ಏಕಾವಿಸ್ತುವಸ್ ಏಮ್ ಏಕಾವಿಸ್ತುವಸ್ ಮೇಂದ ಅಲ್ಮನ್ ಕನೇಗೆ ನೋ ತಮಿ ಮಿಹ ಬಾದಿ ಜೆಹೆ ಫೋರ್ ಕಮೆ ಆ ಮೊಗೋ ತೆಕ್ಕ ಫೆನ್ನಾನಿ ಫಾರರ ದೋಸ್ತರೆಗೆ ಏಕಮಕ ಆಶಾ ಏಕಾವಿಸ್ವರ ದುಹಬ್ಬೆ ಸಮ ಹೂರದಂತ ವಿಹಮನ ದೋಸ್ತೇನ ಬಲಿವೆದಾನ್ ಹೆಮ್ಮೆಮ ಹೆಮ್ಮೆಮ ಅಸ್ತುನೇಂಗೆ ඇයි සිකුඩියයා සිකුඩීග ශදත දුළවු. මි තුළ වෙ ජකම වෙජාන් ෙන්න්නන් අලා මැත ඔතරේ මැනි ජයිටස් නු න්ස ලට මනි ජයිටස් ජයාම බොල ිස්තුම කඳුරා ිස්තුම අධ්‍යන් මිහැන් උඳගුවම හුන් අවම ෆහුන් ගෙත මේ ෆෙන්න අලා මැත්තමි දෙං සීජ නුනයා ෆිට ජහුන් කාලකංකමකිස් ගෙන් දානකමිකේ දෙං අති මී සබ නිමුණිය නුන් ත මී එබ ජෙහේ සබ්බෙ කිවුට් මානයකි මීති අදි දෙමිකෙන් ගොස්ථානේ එ කුච්චකු නුනිය මීහකු කුදින්න බොඩ මේ ෆාහ කොල්ලනී මී මීග සබබුන් එ කුච්චාගේ මෙන්ටල් මෙහකකි ඩිවලොප්මන්ටන් එබාදය බොරු ආරාගේ එබදේ මානේ කී එමීහා එකුච්චකු විස්නුමා එකුච්චගේ හෙදු බොඩුමා එහුරිහකමක වෙස් මේකෙන් එබ ගෙල්ලු වෙගෙන එහෙම මීගෙන් අනුගමෙන් නැගෙන වර නොරක්කාතර බයියක් කන්දත දැන් එමි සිකුණි කෝමාය වෙස් දාතන්ත එබ ෆෙනේගේ ත හොස්පිටල් දයිස් කුරන් ජෙහේ ඉමුනිටි නෙම් අන්ඩර් ඉමුන් නුනියම් ඉමුන් නුකුරා දානේ ඉමුන් නිටි නුහුන්න මිහුන මිසක් වැක්සින් නොජහ ගෲප් කතව ගංගත දැන් මේ වාගත කී නියුමෝනියා අගමෙන්ජක නේවාදා නිසම්ගේ වහපද එම ගිනන් අස නේවානා නිසම්ගේ කංකමුග කුදින් ඇඩ්මිට් කරානි නොත මිහුන් ඇඩ්මිට් කරගෙ මේ දනි දෙත්ත මේ වාගත කී එක්ක ලනුකොන් දෙක්කී මනන්ත ඉමුනිටි එම්නීසියාය එහෙම මානකති ඩිෆයින් නිසම් බාරු කනේ දක්කොල්ලිම කිනත මෙවන එහෙන් වෛරස් එක වරෙන් බොඩ මි බ බොඩ ෆෙන්නන් secondary infection inge to ginai misala ka influenza jehuma fahugaves influenza wah ka dakka aruges komme virus jehuma ga fahugaves emi ha pneumonia annani mi emi ha ke ehin bacteria ka kushale ke pneumonia wani mi har mi ga me wani kinan to immunity amnesia nonia mu mi ga sababun handan natta da thi wa ke immunity e බලිකශ කොල්ලා තිීව එමි හැ මේ ජෙහෙනි නිියමෝනයා තන් කොලා බා බොඩෝරුවගෙන් මෙදන ඒවිස්වර විිස්ටන් ජෙනකව ඇදත් තැන් අති කොඩකුතිංග වර මුහිමවා නෙකුතිින්ගේ හෙදි බොරුවම අන්නේරුක ඔටිටිස් මීඩිය මානයක කම්පතු ගේතර ග මියන්න ඉන්ෆෙක්ෂන් මිහුරිහා ච්චි සුන්නන ගුලි දෙත්ත කම්පතා නේවාලා නිසාමුගේ නේපතා පහතු කරව ගුලික උන්නානි කම්පතා එම ජමානයක ඒ කුච්චක ඔටිටිස් මීඩිය ආමගොතෙක එංහරු දශක කුදින ඔටිටිස් මීඩියා හම ආමගොතෙක ජේෆ හුන්නා වාහකේ කාර්ද ෆසලාවීම එකුදින්ගෙ හුන්න හොලි කුඩ වීම සබබු හම් කුරින් ෆහ කුරේ ගොත තෆාතු වානේ බොඩ මිහක එ මෙ විවාගොතෙක ඔටිටිස් මීඩියා ජෙහම ෆහ එබ කුජ්ජග් ඉවුම වෙස් බදල් තකෙන් ඇස්කේ එ මෙජකින තවානි කුජ්ජග් හෙදි බොඩුම ඉවුන් නාන්න කව වඤ්ඤාම එ කුජ්ජග් කින තවානි එ මෙ එකහදවර බෑර් කොම්ප්ලිකේෂන්ස් තෙන් එබ හුට්ටේ ඉංගත
1: ಅದೇ ಅಳುನ್ ಮೆಂಗ್ ವಾಹಕ ದಕ್ಕ ಒಮ್ಮಿದಣಿ ಹಿಮ ಬಿಸ್ಸಾ ಗುಳೆ ಗೊತ್ತು ಏ ನಮೇಸ್ ಮಿಹಾ ಹಿಸಾಬು ಅಳುನ್ ಹಮ ಮೀ ಅಳುನ್ ಮೆಂಗ್ ಫುರಿ ಹಮ ಸಿಹತಿ ಗತ್ತೀಬುಮ ಅಳುನ್ ಮೆನ್ ಮೀ ಬೇಣು ಕುರೆ ವಿದಾಣೆ ಏಕಚ್ಚೆ ಗೊತ್ತುಗ ಮೀ ಡಾಕ್ಟರ್ ಮಿರೇವಿಸ್ ವಾಹ ಕುರೆ ವಿ ಕುರುಂಬಾಗೆ ವಾಹಕ ಎಹಿಮ ಮೀ ಮಿಹಾ ಹಿಸಾಬು ಕುರುಂಬಲ ಗುಳೆ ಗೊತ್ತು ಖಾಸ ಮಾಲ್ಮಾತ್ ಕೊಳೆತಿ ಬೆಫ್ನ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲಾಣ
2: ಕುರುಂಬಾ ಫೆಣಕಿ ಹಸಿಗಂಡುಗ ಹುಣ್ಣ ಲೋನುಗೆ ಮಿಂವರು ಹಮಹಮ ಕೊದ್ದಿ ಹಸಿಗಂಡ ಫಿನಿಕಂ ಗೆನಿಸ್ತಿ ದಿಫಾಯಿ ನಿಜಾಮ್ ವರ್ಗದ ಕೊದ್ದೆ ಗುದುರತಿ ಬುಯಿಮೆ ಸಿಹಿ ಗೊತ್ತು ಗಿನ ಫೇದಾತ ಕೆಲ್ಲಿಬೆ ಮಿ ಬುಯಿಮಕಿ ಗ್ಯಾಗೆ ಹಣ್ಣೀತು ಕುರುಮಶಾ

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කොරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: بنعمة ربك فحدث. صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවන් කියවු. දැන් අනිකාවස් කුරියදානි හිදාතුගමගු මේ ප්‍රෝග්‍රෑම් එක.